එකලාංග හෙද්දවි තකතීග තෙරෙන් එකලාංග ධාතු ෆුලං අංහින්දරින් හිප්පවා තියබෑ මීහුන්න ෆිරහෙන්දරින් හාස කුරවිකම හීකුරණී හියේ.

අද කීන් හෙයියේ මිහිර දෙර නිකමෙති මීහාය වුරෙ එබහී මූසාගේ ෆාන වුරෙ තිමම් මා මොඩෙ ඒනයි දක්කා වාහක බයං කොද්දිනමා ගෑ විෂ්ණු කුරවේ මීහකේ.

0: දැ මේ කෙනකෙන් දියයි
1: ඇත කොල
0: දී තිරි ේව සිකුන් ගෑ අගුන්ෙන් කරම ගෙදන ාචර හෙදන අගුන්ෙන්ගේ මේතුක මවදවකගේ මාලගේ තුජ්ජෙහු කුට කරම අලම් ෆේවල් තැකේ කො බහහි න නොට් කරබ පේ දර කර න නොට කර ේ අගුන්ගේ නම්බර කුළු ල ැස් නොට කර ේ ොත ෑරග ගුතු ගු දක්කාදන බ්‍රහිම් ආදම්ම
1: ස්ලාම ලෙක්.
2: وعليكم السلام
1: اجوري هندونا كده كده تو هلا
0: هان كينتو
2: يا غالي رات كوريا
1: تعال كيا سابك تو تيلوون
2: كيمبيدو كيمبيدو تاتو
1: تاتو كيمبيدو تيلوون اه مي دالغون مي دكا واهكي كي مالي تو جون كود كورمان علم بي في اولتا كي كوبا هي كو تو خيالك اه
2: لا مالي تو جون كود كورم دو
1: يا
2: මෙහර මේ වායිච්චකි කොම්මෙ කුජ්ජක දැනී කොම්ම දෙමනිය දැනී ආමු දැනී හෝදන් දෙත්ත මේ සතයන් අම්මෙනි මේ එකොත්තක් කම් වුණනී දැන් මේ බේසොන් එහෙන් වීම ඒ මේ කොම්ම අතලක් ගෙවස් කොම්ම ස්වරෙක් ගෙ ඒ අතලක බේනුවා වල මුවස්සිෆුන්න වාගේ කි අම්මි රිසෝර් කහල කංකං කොත් දෙවීම නිකං අමේකන් එළේනි කොම්ම බේවස් මැනින් ආම මේ ලාදේ සෝදන් දෙක මේ දැනී රද්දු කොස්වා ඒ මේ
0: වයිච්චි
2: මේ ඒ කුරම් නිකම්ම කේම කොම්ම අතල් කොම්ම කොම්ම රසක කාරින් සෝරේ ඇච්ච හදාලා ඉතින් තේ කුරින්ම ලඟලුවාන
0: අතල් තරේ වසීෆාගේ ෆුර්සත්තන් ඉතුරු කුරම් මේ දෙත්ත ඒරු මාලේ තුජේ කනු ජේ නේ
2: මෙන් ජේ නේ නු අලුගන් මෙන් තිරිසාන වන් දතුරු කුරියම් අමිතරින් දූකොප්වා රාජ්‍යෙන් බේරුගා එහෙන් මේ ඒ සබ්දාන් ජේනි රාජ්‍ය තෙන් ඒ බා නොලිබේ යදෝ මිහාරිය සේබෝ මඩමඩ රංගල් වේ එකම වායිතිකේ දැන් මාලියංගම කම තොජ්ජෙමු තිදනි එයි මස්සලේකි එයි එමින් හැම ආබාධ්‍ය නුලිබේති දනි කේවුම් කන්ත සංකල් මිහාරි අග රයිතිර හුරියතන මෙසුම තම නුමි එම්මෙන් දාකරෙන් නුජේ වරු මච්ච කියොම වෙදියාම කේවේ ගේ අරුග තිබේ වර මච්ච එන්නිම හිසාබ ඥා ගොසෝති බේතුරා කන්ත කුරේ වේ හුරියාර කොම සවර ලංගල හැම දැන් වා බොඩු වරු වෙදිය නුනිය සමයි දාකරෙන් නුජේ
0: ඉබ්‍රාහිම් වර උපා වෙච්ච බද්දල් වීම
2: ඉංගේ
0: මාලයත් මීහුන් තොජ්ජහුම්ගේ මස්සලානු මේ රාජ්‍යගේ සරහද්දී තරකේගේ මසක්කෙත්ත තම්ෆීස් වෙනිමු මේ මාලේගේ කාරුබාර බොඩුකම බෙස් ලුයිදි බේනිකම රයිසල් ජුම්හූරියා මෙවැනි විදාල් වෙ
1: දැන් රාජ්‍යගම බයිර් රජරන් හම මෙහාරු එකද ෆලෝමා කෑරිෆේ බුණා වර මීහුන් මාලය බදලෙකම මෙවැනි දැන් මීහුන් ගිනමුන් එකඥන් නෝ මීහුන් ගිනවුමා එකීග අදි ඉතුරුවගෙන්දා එහෙන් කංකමා ඒස් එකීගෙන් ගෙතොමි තොජ්ජෙහෙනි දුවා එච්චිහින් මාලිමති තොජ්ජෙයිෆ මියුන් එකඥන් නොදතු දැන් බැබැෆුලුන් විදාළුවනි බැබැෆුලුන නෝ දැන් මේ දුනියේගේ බයතන්තරුක කංකං හුන්න ගොත බාලා අරුග දැන් හැම තොජ්ජෙන් කුඩ කුරුමට්ටකා මේ වෙහිකල් එච්චේවිස් මේ කොම්මෙ ගේක නෝනී කොම්මෙ ගේ විසීයක එත බෑවර වෙහිකල රජිස්ට්‍රි කරවේ ගොතක නෝ මේ ඔන්න නී කියම සයක දුර්තන්තන දතුරු කර කොම්මෙ ගේකන් එක්කාරු එකාරු මේ නත්තාදාාප නෝනී දැන් එහෙන්කාරේ මේ රජිස්ට්‍රී නොකරවේ ගොත මෙ රවගොල්මෙන් කොම්මෙ මීහෙක්ග සෑකලෙන් එපුහුර දත්ත එම මාල්ගොල්මෙන් මෙ කියයා පබ්ලික් ට්‍රන්ස්පෝට් රඟලු කොෆ්වා වේකල් තහගේ කොන්ට්‍රෝල් ගෙන්ඩන කොම්වෙස් කොම්මස් වරග ලියේ මගතකුම් ෆෙන්නානකම දෙැබයි බේෆලුම් විදාල්විගේ තොළගන බේෆලක් මෙසජ විස් කොල්ලවා ොතීමය ඒ එකක මෙවාහකිස්මි දන්නවාදීගත
0: නොට කරබම ගෙන්ද අරගුන්මගේ මවලුව කියීම මාලයගේ තුජ්ජෙහු කුඩ කරම අලම්බි ෆේවල්ට එකේ කො බාහිය නවේ රිකස්ට් කරබම සම්පුර්ස හුළුවාදාගෙන් අරගුන්ම මෙතිබි නවේ රිකස්ට් කරබම් බේනු ෆ කරවාණනි පේසමයා.

0: Datta, kolam nuhur emi gundi gay shinde. Ahar em kolam hurela fana. Datta ishinde.
1: Had angale koko, bara boda shukriya.
0: Koddeve kuda kuda heu kamukun eh mihe gedatoro amamve ufaveri vedane.
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවෙහි රාජ්‍යයේ අඩු
4: ගඩින් මෙන්දුරු කුරි 11 ගඩි 15 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ අඩු

කොම්මේ ෆතියකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම්මේ හවීරේ නිමිගින්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම්මේ දුහාකුමේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආයි බුරතේ

අදි හැම කෂවරුන් ඒ ශෛතානු මීසකුන් තෙදුමගුන් එක්කිබා කුරතේ අදි එවරෙන් හීකුරණී එවරෙන් වනී තෙදුමගු ලිබිෆාකම් වේ.

අධිකීන් හෙයියේ මිහිර දෙර නිකමෙති මීහාය වුර එබහි මූසාගේ ෆාන වුර තිමම් මා මොඩෙ ඒනයි දක්කා වාහක බයං කුද්දිනමා ගෑ විෂ්ණු කුරවේ මීහිකේ.

0: හැකි දක්කාන මනින් එසාමුන් අනික එන අලුන් මරුවගෙන් දියකම දැන් මි එය බෙහෙගුතුන් ඇසහුන්න එහෙන් රිවායතෝග මි අන්නනී ඒග මේ ඵලමස් ගණුග මේ මස්කොළෙන් නගෑගෙන් ඒ මස්කොළන් ජිහිකම දැන් අනේ බැරිවෑතුගේ බාද ඒක කශිකොළකුන් ජිහිකම දැන් කොම්ම ගොතේ වෙස් එයින් ජෙහුමා කීග එක්කල මයිතා දිරිගෙන් තෙදූ ඒ මුහිම්මකමකි දැන් ඒනය මූසා අලහිස්ලාම් සුවාල කුරවනී කලය කතුළු කුරි කාකු හෙයේ දැන් ඒන බ්‍රණ තිමන්නගේ මේ අහාගේ දරියකේ තිමන්න ගතුළු කුරි මෙවැනි අහක්ගේ මෙවැනි දරියකේ නොන්නම තිමන්න ගහකේ දරිය දැන් ඒක ෆවග හම ඒන ගොත මරුවගෙන් අනික අලුන් දී ආද එමිහුන්නන් ඒ මරු හිඟා දිය හුරිහා ගොතේ වර රංගල සාෆ්කුන් එංගෙන් දානෙ ගොතුග ඒන එවාහක මි කියාදින් වාහකතන් අලුගුන් මෙන්න ඉල්මෙරින්ග වාහකයාග මිහා කුරුගොතක බලා අෆ එක්කමුග විස් කිරිත් කුරානුග මි අන්න අල් ආන ජිතබිල් හක්කි ඒ එමිහුන් බේනුවී හගේ ගතුග මොසා අලහිස්සලාම මි කන්තත නේගේකන් හාම කුරන් එයි මිතාග මේ අලුගන් මෙන්න මේ හාමවා එක්කමකි එයි ෆුරතම කරෙක් ානති බයන් කොරණ හක්ගු වාහකතකෙන් නූනේ බුණා කහල උස්ලූබකුන් එමිහුන් දී හගේගතුව මෝසා අලේ සලාම මලාමය කොරවම ෆුරස්සාර කොරවමු ඒ වාහකතන් එමිහුන් එමිහුන් අමිල්ලය රද්දු කුරා ගොතන් එ වාහක බයංකුරමුන් දියයි එහෙන්නම් මෙස් මිහිසාබුග එමිහුන්නන් එකන්තත මොසාලේ සලාම් වර ෆුරියම් බයංකුද්දෙවි මේ හගේගතුග එකලෙක් ෆානුග මේ මොජිසාතුග තෙරේග හිමිනේ කම්මේ ගොතුග අල්ලා සුබ්හානහු තාලා ලබ්වා ෆනි අදි මිවාහක ඉතුර කීර්ත් කුරානුග සුරතුල් බකරාග හෙද්දිහ දෙවන ඇතුග අල්ලා වහී කුරවනි වයිද් කතල්තුම් නෆ්සන් ෆද්දාරතුම් ෆීහා වල්ලාහු මුඛ්රිජුම් මා කුන්තුම් තක්තුමූන් තිය බෑ මිහු මිහකු මරාෆා ඒ මරා දේතරේග දෙබස්ව ඛිලාෆී දෝහු කංහිංගුෙන් හදාංකු බලාශේ තිය බෑ මිහු වංහනා කුරි කන්තක් මෑන් අල්ලාහු හාමයන් නිර්වා හුට්ටේ ආදෙ ෆකුල් නදුරිබූහු බිමාදිහා කදාලික යුහීල්ලාහුල් මෞතා වයුරීකුම් ආයාතිහි ලාල්ලකුම් තාකිලුන් තිමන් අල්ලාහු වහීකුර වීමේ ඒ කතිලි ගැරියග එත් කොළකුන් එ මරුවෙෆා මිහා ගෑගා තිය බෑ මිහුන් ජහාශෙ දෙන් එබෑ මිහුන් ජෙහි හිඳු එමිහ අලුන් දිරිජ්ජේ හම එෆදෙන් කීරිත අල්ලාහ මරුවෙෆාවා හා තකෙති දිරුවා හුට්ටේ අයි තිය බෑ මිහුන්න එකදාගේ කුදුරෙත්තෙරිකම්ගේ ආයත දක්කවනී තිය බෑ මිහුන් විස්නා බුද්ධීගේ බේන කුර්මශෙ ආද මිතාග මී ආයත්තක ගුලිගෙන් සූරතු ලුක්මානුගේ අශාවිස්වන ආයෙ ඉල්මුවරින් මී ගෙනස් දෙවා ෆවේ අලුගන් මෙන්න වර මුහිම්ම වාහකතකෙන් හඳාන් කොද්දෙවු මටක අද කිරිත් කුරාන්ගේ සූරතු ලුක්මාන්ගේ අශාවිස් වන ඇතුග අල්ලාහ වහී කුරවණී මා ඛල්කුකුම් වලා බාසුකුම් ඉල්ලා ක නෆ්සින් වාහිද ඉන්නල්ලාහ සමීඅන් බසීර් එන් නෆ්සෙගේ ගොතුගා මෙනුවී එකලාන්ගේ තිය බෑ මීහුන් නූෆද්දවේ අදි අලුන් නුදිරුවේ හමකශවරු මෑන් අල්ලාහ අස්සා වඩිගෙන්වා අදි බල්ලවා වඩිගෙන්වා කලාන්ගේ ආද මිතාග අලුගොන් මෙන්න මී වාහකතකුන් අංගා දෙවනී අල්ලා සුභානුව තාලා ඉරාද කුරවි උස්ලූබෙගේ මතින් අලුගොන් මෙ මරුගෙන්නවමා දිරුවමු කන්තත්ත හිඟමුන් දානකම එකංකමකී අලුගොන් මෙෙන් අබදුවෙස් හඳානුග භාටෙන් ජිහේන කමෙක්කන් අදි මීකංකමුන් අලුගොන් මෙෙන් එබ්‍රයින් හාසිල් කුරා බයක වේගෙන් ඇඳියුම මේ වාහකත කිරිත් කුරානුග බයංකො දෙවාෆා වනි එහෙම මේ අලුගොන් මෙ මිතාග අල්ලා සුබ්හානහු වතාලා එදිවඩි ගන්නවා කම වෙජ්ජිය මේ ඉන්සානකු මරුගෙන්නෙව මශ අදි ඉන්සානකු දිරුවු මශ මිකංකමක වර කුඩ හිඳුකොළෙන් නොවනි එකලාංගේ නොත එකලාංගේ එදිවඩි ගන්නවා වගුතෙග්ගේ එකන්ත වේගෙන් දානකන් අලුගොන් මෙන්න අංගා දෙවමු ගොතු මිකංකං හිඟාෆවාකං අදි අලුගොන් මෙන්න තකුරාරු කොරවා කීරත් කුරානුග මේ වාහකත බයංකො දෙවා මෙවැනි එහෙවීම මේ අලුගොන් මිසමානුගවෙස් මිකංකම් වර බොඩ හඳානුග භාට්ටෙන් ජිහේකමෙ එයි බයිෆහරන් අලුගොන් මෙන්ගේ හිත මේ එහෙන් කාද ශවරුතකෙ වෙරිවේ එහෙන් ගොතක මේ කංකමා මෙදුග හීකොරවේ ගො වෙස් ඒ බවේ බයින් හාලෙත්තවග එහෙවේ මරකී අලුගොන් මෙන්න කුරිමතිවා නෙච්චෙක්කම ඒ මරු අල්ලා සුබ්හානහු වතාලා ඒ ඉරාද කුරවේ වගුතෙග්ග කුරිමති වේගෙන් දානෙකන් මින් හඳාන් කොද්දේ හඳාන් කොද්දිනුම ගුතුග මේ වහ කලගොන් මෙන්න මී ඉෂාරෙක බයං කො දෙවනි
1: අද මූසා නිදාරෙච්ච ඉතුර කුරවන් උළු වාලුණ හිවනි
2: අද මිතරුග මී අවුල් මෙන්න කි කුරවානුග බකරා සූරතුගේ හද්දි හතිමන ආයතුග මී ගරීගේ වාහකත අල්ලාහ් සුබ්හානහු වතාලා බයං කුරවම ෆෝග ඒ ගින්නස් දෙවාවා නුක්තායකී අවුල් මෙන් ইনসান আবদুস হান্দানু বাহাটেন জিহে ওর মুহিম নুক্তায় কামা গন্ড আফা হাকর হাকিগতুগা আল্লাহ সুবহানাহু ওয়া তাআলা কুলদুমন্ত কামুগে হেকিতাওগে তেরেন হেক্কে মিতনুগা এ বায়ান কো দেবানি মিতনুগা আগুন মেন হান্দানু কেন্নমবি এ মাসাল হাল্লু করেব মটকা একলাঙ্গে এ ওয়াহকা গেস ব্যাংক দেবাগতুম এ মেদুর করবনি ওর আদা খিলাফ কামে মি মুসাগফানা দেবি মুজিজা তোগে তরে গেস হিমেনে কামে কাগুন মেন এবেঙ্গে আদে গেরিয়ে কাতিলুমাফ এ গেরি কাতিলুমা হুগে এগে ফুরান দান কাগুন মেনঙ্গে কানেকা এ মি এ গেরি গে বায়কুন নাগা মাসকোলক নুনিয়া আদি মি বায়কুন কমবেস মরফা মিহা কাগা জেহুমা ইবা মি আমরু আল্লাহ হেব কুরাবা এহমিমা এগে সবুন ইনসান মরফা মিহা তিরিগিন আন্নাকা এ মিতনুগা এনবরিং মি বাহাদাকানি এ জেহুন এই হাকিকাতুগা মি কোবাবা এগে সবক আল্লাহ সুবহানাহু ওয়া তাআলা কুলদুম ওয়ান্তা হামা মি এ ইরাদ কুরাবা মরফা মিহা দিরুবাম বেস এহনামেস আউনমেন ইনসানুগে লোতাকা আল্লাহ সুবহানাহু ওয়া তাআলা কুলদুম ওয়ান্তাকামুগে হেকি দেখকেও মটকা এগোতা একান মেদুর করবাফন এহামা একানি ইনসানুনা দেখকেও মেদুর করবি ওয়াসিলাতে এগোতা মি গেরি কাতলুমাফো আদি গেরিগে কমমেস বায়কং এমি হাগা গাগা মারফাম ইতা গাগা এ জহমা আমর কো এগোতা দেন এ আয়াতুকে ফহবা গামেন কাজালিকা ইয়াহইল্লাহুল মাউতা ওয়াইরিকুম আয়াতিহি লাআল্লাকুম তাকিলুন মিফাদেইনে আল্লাহ সুবহানাহু ওয়া তাআলা মারুফাওয়া মিহুন আদে মারুফাওয়া এমএম বেস দিরুবানি নত মারুফাওয়া তাকতে আল্লাহ দিরুবানি মিফাদেইনে ওয়াইরিকুম আয়াতিহি আতিবাম হুন একলাং কুরদুমন্ত কামগে হেকিতে দাক্কাওয়ানি লাআল্লাকুম তাকিলুন তেবা মিহুন একং কামামে বিসনা ফিকুরু করেতো এহেম আউলমে মিকং কামামে বিসটেন জেহেনে আউলমে নেবে এঙ্গে আল্লাহ সুবহানাহু ওয়া তাআলা ইনসান দুনিয়েগা মি হেদ করা ওয়াগুত কোলো নিউ মাফহ আগুড়মে মি দুনিয়া আলবাদা কিয়ানকান আদি এফহগা আগুড়মে মাহশারান কুরবানকান মাহশার একরমা বেহে গতম বেস কিত কুরআন আল্লাহ সুবহানাহু ওয়া তাআলা বায়ান করা ওয়াফা আয়াতকা আগুড়মে বিস্তেন জেহে আগুড়মে গিতরে বাই মি হুন না আদি দীনি আকীদা সাবিত নো মি হুগে হিতহগা মি ফাদ সওয়ালত উফেদে কম বেস আগুড়মে নে মি গে দীন গাবুল নুকরা বাই মি হুন কানড়ে গে মি কামেদো বহস কুরাতম বেস আগুড়মে ফেনে কিহিনিং হে ইনসান কো মারুম ফোগা আল্লাহ দিরুবাওয়ানে হিসাব এল্লো মটকা ইনসান মাহশার কুরবাওয়ানে হে নৌং হে কিন হে কামবাওয়ানে মি সওয়াল তো জবাব মিহিরি আগুর মেন তফাত একে কি ফিলাওয়াল তক মি গেনস দেবানি মুসাক ফান গ ওয়াহকা গে মি আইবিস আগুর মেন মি কামগে বড় হেকে কি কুরআন আল্লাহ সুবহানাহু ওয়া তাআলা রাহি কুরবাওয়া এহেন আয়াতে কা আগুর মেন

0: නෙමොනෙ
1: ලබ්බා
0: වර ෆුරිහමය කියල් දීෆිංග වන්නත් වර බොඩ ශුකුරියාගේ ප්‍රෝග්‍රම් ග බෑරිවෙල දිනීම
1: ලබ්බා
0: අඩු හල ඉන්නච හිනම් ලිබෙත යගෙන් කොල
1: ලබ්බා
0: මන්නත්තා වකි වෙලාෆා දතමෙන් දැම්මි ගෙනස් තෙනි දතමෙන්ගේ ෆරාතු වර රීති හදියයි.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝ කෙතෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගස සොයකුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: මිනිවන් දෝහක ඛාස ප්‍රෝග්‍රාම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ක තාරීඛ
2: ඉංග්‍රීසිංග ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන්කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන්කන් මාන පුරාගේ

0: السلام علیکم دنیا کڑی بلدو من ادی اڈوسو من گندا وا ایم ہبے فلنا مرحبا دن نو دنیا کڑی گمی پروگرام ائی کومی بدل کلی اڑگن موسا مطلب دنیا کڑی گمی پروگرام گاڑ میں تبے فلنا مولو مت کنے سینما ہم جے فامی ونی ایرانا دیکھول فوری ہم ہنگرام ائی کن نکن نن امریکا وسنوں گنگولے گنگولو می مولو تن اڑگ میں می مولو گے سٹاف سے حصہ کلے دے بانی اڑ من گنے لس سائف سائف مرپن گے تڑگ پروگرام می ایرانا امریکہ دے مدو می ہارو می ہنگ مندا ہنگرام بلا لائر ایرانو گے حملات اتورا ورگدے ಅಮೆರಿಕಾಗೆ ಇತರ ಸಿಫಾಯಂತಕ್ಕೆ ವೆಸ್ಮಿಯನಿ ಮರುವ ಮುಂದಾಕಮ ರಿಪೋರ್ಟ್ ತಂಗಿಬುಣೆ ದೆನ್ ಇರಾನ ದೆಕೊಳ ಫುರಿಹಮ ಹಂಗುರಾಮಯಕ ನುಕುತುಮ ಅಮೆರಿಕಾಗೆ ಡೋನರ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಡೋನರ್ ಟ್ರಂಪ್ ಇಸ್ನಾಮುಂಗೆಂದ ವಾಕಮ ಮಿಯಾರು ಹಬರ್ತಕುಂ ಎಬ ಅಳುಮೆನ್ನಗಿಗೆಂದೆ ಮಿ ಕಿಹಾವರಿಗೆ ಹಗಿಗತಿತ್ತೋ ಅದಿ ಇರಾನ ದೆಕೊಳ ಫುರಿಹಮ ಹಂಗುರಾಮಯ ಫಶಾಫಿ ನಮ ಮೀಗ ಅಮೆರಿಕಾಯಂ ಹುರಿ ಹಿರಾಸ್ತಕ್ಕೆ ಕುಬಾತೋ ನೋತ ರಿಸ್ಕುತಕ್ಕೆ ಕುಬಾತೋ
1: السلام علیکم اد تی فاقری گت می ہنگرام می تر دفراتم وس فلا کرم گندایرو گا می اومن می ایک ایک وسیلت تک ایک ایک مستر تک ایبا می انگی گندے ادی ہام کرم ایبا گندے می ہنگرام اتر فلا کرن تو فری ہم ہنگرام می ہارو ಮೀ ಕುರಾಕಮಕ್ಕಿ ಮೀ ಅಮೆರಿಕಾ ರೇಗಡು ಇರಾನುಗೆ ರತ್ತಕ ಆಮೇಲಾದೆನಿ ದಿನೀಮ ಫತಿಮ್ ಫಶಿಗೆ ಇರಾನು ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿ ಬೇಸ್ತಕ ಆಮೇಲಾದೆನಿ ದೆಂಗ್ ಹಿಸಾಬು ಆಮೇಲಾದೀಫ ಹುಟ್ಟಾಲನಿ ಏಕಮಕು ಮೀ ಫುರಿಯ ಮಹಂಗುರಾವೆಗೆ ಮಾಡೇಕಿ ಮೀ ಹುಟ್ಟಾನುಲ ಆಮೇಲಾ ತದ್ದೇಂ ಫೆಶು ಮೀ ಏಕಾಲ ವಿಸ್ನುಂತಕ್ಕೆ ಮೇ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ಗೆ ಗುಳುವಾಕಮ ಅಳುಮಿನ್ನ ಎಬ ಮೌಲುಮಾತ್ಲಿಬೆ ವಿಸಾಯಕ ವೈಟ್ ಹೌಸ್ಗೆ ಸಿಚುವೇಶನ್ ರೂಮುಗ ಮೀ ಹಂಗುರಾಮಯಗೆ ಮೀ ಕಮಾಬೆಹೆ ಇಸ್ವೆರಿನ್ನ ಎಕ್ಕೋ ಮೀ ಬದ್ದಲು ಬಾವಾಫ ಮಿಕಂ ಕುರೆವೇಣಿ ಗೊತ್ತಿ ಕೊಬ್ಯಾತೋ ಹುರಿ ಆಪ್ಷನ್ ತಕ್ಕ ವಾಹಕ ದಕ್ಕಾಫ ಅದಿ ಫೈನಲ್ ಗೊತ್ತೆ ರೈಸ್ ಟ್ರಂಪ್ ನುನಿಮ್ಮ ವಾಕಮ ದೆನ್ ಮೀ ಏಕಮಕ್ಕು ಮೀ ಈಗ ರಿಸ್ಕ್ ತಕ್ಕಿ ಹುರಿ ಹಮೆ ಸೇವಾಹಕ್ಕೆ ಬದಕ್ಕ ಅವು ಮಿನ್ನ ಅಮೆರಿಕಾ ಇರಾನ ದಿಕ್ಕೊಳ ಮೀ ಮೀ ಹರ್ಗ ಕುರಿ ಕೊಳಗ ಮೀ ಕುರಿ ಹಂಗುರಾಮ್ಯಾಗ ಸಾಳಿಸ್ತು ಹಂಗುರಾಮ್ಯಾಗಳು ಮಿನ್ನ ವಕಿ ಹಿಸಾಬ್ ಕೊಂಗ್ ಹೆಂಗಿಗೆಂದಿ ಮೀ ಅಮೆರಿಕಾಗೆ ಹಥಿಯಾರ್ಗೆ ಸ್ಟೋಕ್ ಮಧು ಮುಂದಾಕ ಮಿಸಾಯ್ಲಕ್ಕ ಮೀ ಎಮಿ ಹು ಇರಾನ ಅಳ ಬೊಂಗ್ ಮೀ ಆದಿ ಅಮ್ಮಯಾಕೋ ಮೀ ಬೇಣುಕುರ ಮಿಸೈಲ್ ದೆನ್ ಮಿಹಾರ್ ಮಿ ದೇ ಹಮಲಾತ್ ಹೋಗಿ ಎಂಬ ವೇಣುಕುರ ಡ್ರೋನ್ ವಸ್ ಎಂಬಿಮ ಅಮೆರಿಕಾಗೆ ಕುಂಫುನಿತಕ್ಕೂ ಹತಿಯಾರು ಉಫದ್ದಂ ಮಸಕ್ಕೆ ಕುರಾ ಇರುಗ ಎ ಬೇಣುವ ಅವರ ನೋತ ಎ ಹಮೇ ಕಡೆ ಮಿ ಹಗುರಾಮೆ ಕಣ್ಣು ದತ್ತ ಅಮೆರಿಕಾ ಮಿ ಹತಿಯಾರು ಮಿ ಎವಿ ಹುಂ ಹತಿಯಾರ ಎಬ ಫೋರ್ ಕೊದ್ದೆ ಮಿ ಇಸ್ತಿಮಾರೆ ದೌಲತ್ ವೆಸ್ ಎಮಿ ಹುಂ ಸರಹದ್ದು ಗೌರಿ ಗಲ್ಫ್ಗೆ ಗೌಮತೋ ಗೌರಿ ಎಮಿಂಗೆ ಬೇಸ್ತ ಹೋರಿ ಗೌಮತಕ್ಕ ಎಮಿಂಗ್ ಎಬ ಹತಿಯಾರು ಫೋರ್ ಕೊದ್ದೆ ಎ ಗೌಮತ ಅಮಿಲ್ಲ ದಿಫಾ ಮಸೈ ಕೊರಂ ವೆಸ್ ಎಬ ಹತಿಯಾರು ಫೋರ್ ಕೊದ್ದೆ ಎಂಬಿಮ ಅದೇನು ನೋಣಸ್ ದುನಿಯಾಗೆ ಏಕೆ ತಂತಾಗ ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿ ಬೇಸ್ತಂಗೆ ಬಹುರಿ ಅದಿ ಏತಂತರಿಗೆ ಸತ್ಯಾರ ಎಂಬ ಬೇಡುಂಬೆ ಎಂಬಿಮ ಮಿಹುರಿಹಾ ದಿಮಾಯಕ ಬೇಡುಂಬ ಹತಿಯಾರು ಎಮಿಂಗ ಅತಕೊಂಡೆ ಮೀ ಮೀ ಒಗ ತಕೊ ಮಿಸಾಲಕ ದಿಗುಲಾಗಿಂದ ಹಂಗುರಾಮೆ ಮಾಣಕಿ ಮಿಹಾರ್ ಈರಾನ ದಿಕ್ಕೊಳ ಹಮಲಾತಕ್ಕೆ ಫಶಾಫಿಯ ಹಂಗುರಾಮೆ ಫಶಾಫಿಯ ಹಮಗಾಮ ತಜುರ್ಬಾಕಾರ ವಿದಾಳವಾಗುತ್ತ ಮಾಗಿನ ದೂಹ ಕಣ್ಣುತ್ತ ದಿಗು ಮುದ್ದತಕ ದೆಮಿಗಿಂದಾವರ್ ಹಂಗುರಾಮೆ ಕುರವೆ ಹತಿಯಾರನ್ನೆ ಎಂಬಿ ಏಯ್ ಮಿಹಾರ ಎಮಿಂಗೆ ಹೊರಿ ಕಂಬೊಡು ಮುಕಿ ಹಂಗುರಾಮ ಫಶಾಫಿ ನಮ ಮೀ ವರ ರೀತಿಕೋ ಅಮೆರಿಕಾ ಬಲಿವಿಗೆ ಹುಟ್ಟಾಲೆಂಜೆ ಹಿಸಾಬ್ ಬಂದಾಣ ಎಂಬಿಮ ಮಿಹಾರು ಏಯ್ ರಿಸ್ಕಕ್ಕೆ ಎಂಬಿಮ ಏಕಮಾ ಹೆದಿಕವನಿ ಬೋಡ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ ಗೊತ್ತೆ ನುನಿಮಿಗೆ ಅದಿ ಉಳುವನಿ ಮೀ ಫುರಿಯಮ್ಮ ಹಂಗುರಾಮ ಅದೇ ಮಿಹಾರ್ ದೇತಿರಕು ಅವಲಾದೀವ ದುವಾಲು ಗಡಿ ಹುಟ್ಟಾಲೆ
0: ದೆನ್ ಬದಲ್ಕುರ ಮುಂದ ಹಮಲಾತ ವಾಗ ದೆಮ್ಮೆ ಸೈಫಾ ಹಾಕುರ ಬೀಮ ಮೀ ಅಮೆರಿಕಾ ಸಿಫಾಯಿಂಗ್ ಇರಾನ್ ದೆ ಮುಂದ ಹಮಲಾತ ಫುಳಾಕು ಮದನಿ ತಂತನ ದೆಂಗ್ ಮಿಹಾರು ವೆಸ್ ಹಮಲಾತ ದೆ ಮುಂದಾಯರು ಇರಾನುಗೆ ದೆಕುನುಗೆ ತೆಲುಗೆ ಸಿನಾತ ವೆಸ್ ಮಿಹಾರು ಹಮಲಾತ ಅಮಾಜಿಫಾ ವಾಕಂ ಮೀ ಫಾ ಹಾಕುರ ಗೆಂದಣಿ ಹಬರು ತಕು ದೆಂಗ್ ಇರಾನುಗೆ ರದ್ದು ಹಮಲಾತ ವೆಸ್ ವರಬ್ಬುಡ ಮಿಹಾರು ಫುಳಾವಿಗೆ ಗೊಸ್ಸಾವಕ ಮೆನ್ನ ಮೀ ಫೆನಿಗೆಂಗ ಬದೆ ಹಾಸಕು ಅಮೆರಿಕಾಗೆ ಎತ್ತ ಸಿಫಾಯಿಂಗ್ ಮರಾಲವಿ ಮತಿಂದ ಬೋಟ್ ತಕ ಹೆಲಿಕಾಪ್ಟರ್ ತ ವೆಸ್ ಮಿಹಾರು ಹಲಾಕ್ ಕುರೆಫ ವಾಕಮಠ ದೆಂಗ್ ದೆಮ್ಮೆ ಸೈಫಾ ಹಾಕುರ ಬಿಹೆಂಗ್ ಹತಿಯಾರ್ ಗುದಂತ ತೇಯೋ ರಕ್ಕ ಕುರಾತಂತ ವೆಸ್ ಇರಾನು ಸುನ್ನಾಫತಿ ಕುರ ಮುಂದಾಕಮ ಹವರ್ತಕು ಗೇಬೆಬುನಿ ಅಮೆರಿಕಾ ಕುರಿಮಂತಿ ದುಮ ಇರಾನ ಮಿಹಾರು ಮಿಹುರಿ ಗೊಂಜೆ ಹೊಂದಗೆ ಹೈಗತಕು ಕೊಬಾತು ಮಿ ಹಂಗುರ ಫುಳಾ ವೆಜ್ಜೆ ನಮ
1: මේ හගේතුගේ ඉරානුගේ මේ හතියාරුගේ ස්ටොකෙ මේ එවස් බේක සීදා බුණා කන්නේ කිහා හතියාරේ තෝ හුරි ඒ කිහා මුද්දතක වේහුන්න හඟුරාම ඇමරිකායේ හඟුරාව කුරේ දාන්නත දැන් අලුගණමෙන් ඇමරිකායේ ඉස්රායිල් කියාරු අලුමෙන් මේ ගබෝ කරෙන් ජෙන් හගේතකි අස්කරී ගතුන් දුනියේ කම බුණා එම්මේ වරුගද බාරු මේ එමිහුන්නකි හතියාරු ගතුන්ගේ මේ නිව්ක්ලිය හතියාරු ගතුන්ගේ සම වරුගද බාර එහෙම මේ ඒ ඒ මිහුන්න දුනියේ සුපර් පව එය කුරිමත් ලහඟුරාවක මෙහර මේ තිම්මර පහර මේ මේ අහමලත බදව කරු මිදන මේ එකමක ඊරාණු බලිනු එත ඊරාණු හම තුහෙ දොහක මෙ ෆෙන්න නී හම ඇමරිකාගේ මච්චක් ගද කරමුන් දාත ඇමරිකාගේ මච්චක් කුරි හොදමුන් ගෙන් දාත එවෙම ඊරාණු මේ දායිම නොත දිගු ලෑගින්ද හඟුරාමයක ඊරාණු කුරිමති ලෑෆි නම ඊරාණුගේ බාර් හුරි කිහාරකතෝ ඒ ඊරාණුගේ කොන්ට්‍රෝල් ති කිහාරක තගුමින ෆෙනුනු මියාර් ෆෙබ්‍රුවරි අශාවි සනුද මේ ඇමරිකායි ඉස්රායිලු ඊරාණ හවලත දීපා මේ දේතරයකුම් එබ බුණේ ඊරානුගේ මේ කඩුගේ සිෆෑම් වෙස් මෙහර නත්තාලි විජ්ජේ ඊරානුගේ රෑගි සිෆෑම් වෙස් නත්තාලි විජ්ජේ මේ ඒ මිසක් අවගමට ෆෙනුම එම්මන්සර ඊරානුගේ මේ බදර්තෝග අලාපොරි මිහුන්ගේ මනවර්ත ඊරානුගේ අනහෙම්බනානම කඩුගේ සිෆෑගේ ෆ්ලීටු බේඩු කර හොරිහා උළදෙන් හෙන් ගෑනට කැමරික මොංගලහම එද්දොස්තරේ හොරියච්ච සුන්නාපත කර එක වෙහෙන නොදෙත්තු මි එමිහුන් ඩිපෙන්ඩ් වන්නේ කි මනවර එකඤ්ඤ කන්න එමිහුන්ගේ අස්කරියාගේ බොහුරේ ස්පීඩ් කුදි බෝටත අනේඹුණ ඩිංගීගේ තරේ බොහුරි එමිහුන් කඩමතිග මීහක නුලා දුවවාම සමලාදේ මිච්චිස බොර එමිහුතුගේ බොරි මිහුන එක්කොගස් බඩිජා මේ හමලාදේ ජීවස් මේ මිසයිල් මේ උදුස්සාලා ඩිංගීවස් කුදි බෝට්ත මෙ ස්පීඩ් බෝඩ ඒයි ආදය හිලාෆ් බාර් මිනිුදාච්ච කොන්ටෝ කරක් ඇමරිකායක පස්සයට එවි මෙගබණකි මේ ඊරානුගේ කණඩු සිපය නැත්තන් නොලෙවුණු බල්ල මියහරුගේ කුරී කොළුවා කවුන් මිදන්නේ එකම අදිවෙස් මිහාරුවෙස් මිවගුතු වෙස් ඊරානුගේ මේ කණ්ඩුගේ සිපෑග මේ පුරිහම කොන්ට්‍රෝල් මිහුන්ගේ වෙයි මිහුන්ගේ වෑග සිපෑන් අලුමෙන් අදි මිසාක ඊරානු ජෙටුතකුන් ගොස්ස බොංගලා තන්න ෆෙරිගෙන් බයි බේහුණු සවාල කොට කිවේ ඊරානුගේ නැති හෙයියේ මේ ජෙටුතක හඟුරාම ජෙටුනු ෆ්ලීටු එබ ඉගෙත එකමක එමි ඊරානුන් එච්චි මේ රෝම අවට්ටේ ගවමුත මතින් උදුස්සයන් ගොස්සේ මිහිගේ දුෂ්මනුගේ තන්තන හමලා මිදගේ මලාරගේ රිස්ක වර බොඩුව විශාලක උරුදුන් කහ ගවමුතුන් හම ඉරානු එච්ච බේරුවාර වට හමලාද එදිමාල මේ දාම් මිජයන එහෙම මිහුන්ගේ ජෙටබර එමිගේ ඒ අස්කරීයාගේ මේ වෑගේ ෆ්ලිට එබගේත එම වකි හාලතකදයා මීරානු සෙබේඩු මේ ගවකර ෆේස් කොක් ගෙන්න්න මිමරහලා නිමුණි දෙයි මිමරහලා ශිතිමන්න බඳාන්නේ දෙන්දාන්නේ මිමරහලා එවීම ජෙටුත උදුස්සාලන් ජෙහුණීම මගුතු ජෙහුණීම එච්චි සුදුස්සාලාඩ ඉරාන් අස්කරිය අංගලි එමේ අලුමෙන්න ඇමරිකායින් ඒ හමලාදී මේ එත දෙහ බඳෙන් හමලාදී ඉන්න මෙස් අලුමෙන්න කර නොෆෙනේ ඉරානුගේ බාරු කුඩවගෙන් දාතන ඉරාන් අලුමෙන්න ෆෙනනි මිහර්ස් බල්ලා ඒ දේ රද්ද හමලාත ඇමරිකා මිහර් සලාම නොවා හිසාබ ගොස්ස වෙත සරහද්දු ගොරු හුරිහා අස්කරි බේස්ත මේ හම අරුමන මි පෙනනම් සුන්නාපති කුරමුන් දාත මේ ඇමරිකා සිෆෑන්ගේ මේ රස්මී අද දෙක්කම මරවිකම බුණෆෝනි අදි හතරේ මේ දෙන් සහම් බිම්මියුන්ගේ අද දුවර ගින මේ තිරීහවර ගින එකමක මේ එක එක එහෙම මස්තත්වකුම් බුණාගතුම් මේ ගාගන්ටක මේ ෆනරෝක සිෆෑන් මෙහරු මරුවෙජ්ජ මේ සහම් බි මිහුන්ගේ අද සතේකවර ගින එවිම අස්ලු ඇමරිකා මිහාරු අලුම් ෆෙෂීර් විවාහ දෙකි දායිමි නොත දිගුලෑගෙන්ද හඟුරාමයක් දා නොකොන්න විස්නීව සිෆෑ මරුවා විශේෂ මේ ප්‍රශාන්න හිසාබක ඇමරිකාගේ රයිසක විස් හමගම රයිතුන් අද ඇමරිකා සරකාරුගේ තේරෙන් ප්‍රශාන්න රයිතුන් ප්‍රශාන්නානි සිෆෑ මරුවා ෆෙෂීම කී කී නුවගෙන් තොමල කොන්කම හාසේ නුවගෙන් තෝ ඉරාන දෙකොළ හඟුරාම කුරම් මිය එතරගේ සුවල් මියන්න එහෙම ඇමරිකාගේ රයිස මජුබුරුවේ කොම එක් කොළෙග ජස්ස එක් ගොතකි හඟුරාම ඉරාන බලිකුර අන ගොතකි වාහක දක්කන් ඉරාන සුල්හවෝ මේ දෙමගුව සෙබ ඊරානු මේගේ හතියාර බලයරුග නැවුමෙන්න්න ඇගේනි තජුරුබා කාරු නූරු ඊරාරුගේ කංකවර ගාතුම් බලා ඊරානුගේ හතියාරුගේ ස්ටොක්හුරි වර්ත මින්වරා බෙහේගුතුන් එකක් පරත්තකුන් දක්කා වාහක. මේවාහකතක බලයරු අරු මෙන්න ෆෙන්න ඔති කුරියම ෆස් අහර් හුට්ටානුල හඟුරාම් කුරිස් මදනුවර ඊරාන් හතියාර බෝට්ට එමම. ඒවාහක බයකු දක්කා කොඥා එකමුගේ සිහු අන්න නැතො දුෂ්මනු නැමීම. ඒ ඇස්ලු මීග ෆස් ජෙහුන්තකව සේබාද එමිහු බිරුගන්න කංකන්ත මීග තර ූර ඊරානු ඔතිකි දුදේගොතු කන්න ඊරානු හතියාරුගේ ඒරාන්ුගේ අලුන් මිසාක ඊරාන දෙකුණා ඉර ඉරුමති පලි එක්කො මෙති හුස් ෆරුබද. මේ ෆරුබදතව අඩීග එබ එකම ගබූ කුරණේ එමිහුන්ගේ හතියාරුගේ ෆෙක්ට්‍රී තකාමි හුරිහා තකෙති හුරි එච්චි අද මතින් ඇමරිකා මිසා බිංගට තොරුපාවා මේ වට්ටාලාව මේ අලා මිසයිල්ලක්කුම එච්චි සහසර නොකර මේ විශාලක නිියකලිය සයිට්ත වරම් වරගොද සෙකවක ෆොර වරම් වරුගද එයි මතින් අදි බොමෙන් අලාලෑගෙන් හලාක්වාගොත කරන්න හැවිම වරම් උඳගූවාන ඊරාණ ඊරානු පුරිම ඉරන් බලිකර
0: මහලතුද අ දෙ හගුරාමයක තෙරෙක එම වෙස් බොඩ මිාකර වනි සරහදදි හගුරාමයකමික ොඩාවගෙන් දියමුගම ඔන්න බිරු දෙ ඊරානුක සිෆයින් එක්ගව මගුන් කොේතන් අරන් ගන්නන් ඔේ වාහකයකි මිහරු දෙ මී බයි රිපෝට්තකුන් හම බොනමුදා වාහක මේ අඩුත ගදවුන්ගේ බදේ මී ඊරානුන් කොෆ්ා අනෙක් කමෙත්ව නෝනි කුවේතන් අරාපින හගිගතුගේ එකහමුගේ බේනුමකිකො බතෝ දෙ ඊරාණ එකන් කුරවිධානකම ගබු කර
1: කුවේත් මෙන්න ඊරාන ඉන්නේ නළුමන ෆෙනිගෙන්දී මේ ඇමරිකා මේ ඉරාගන් අරගෙන හංගරාම කුරේරුගේස් ඊරාන කුවේතුගේ රයිතුන් හිමායන් හොද එම්ම ගින රයිතුන් මදෝද දෙන ගින රයිතුන් හිමායන් හොදන් දිය ඊරාන එමි මේරුග කුවේත නොරක්කලේ කුර්මති වගතුග ඊරාන එහි වෙදී ෆෙබ කුවේත මේ මියදළුමන මිෆෙන්නනි මේ කුවේතුන් එදෝස් මතින් හඳා නැත්තා ලාෆා දුෂ්මනුන්නා ගුලිගෙන් ඊරාන අදෙකොළ හගොරාම කොන්නුන ඊරානු බලිකුරුමට්ටක මසකත කුරාත හැවිම මේ ඊරානු කොද්දිින් කන්තත්තව මතින් මේදු හඳන් ඕරිකම කවුමෙන් කර නොෆෙන මේ මිසාලක ඊරානු කීවවෙගෙන් හෙිය කුවේත ෆ කුවේතුග මෙවති ඇමරිකාගේ අස්කරි එත බේහෙන් බෙම බේහෙන්නු මේ අස්කරි එතන් හරකාත එතා බැහිඟ සිෆෑග බැතිවී එමිහු එතා තිවේගෙන් කුවේතුගේ බිම කුවේතුගේ වෑග සරහද්දු බේනු කොක්ගෙන් ඊරාන මෙ හමලා දෙන එම ඊරානුගේ මිනිවන්කම ස්තිගුලාද හිමය කුරමට්ටක ඊරානු අස්කරියගේ කුරම්දා මසෙක්කතුග එමිහුන වරබඩු නොරක්කලක එම ගබූ කරන කුවේත ඒ කුවේතු අකුවේතක් අරා කුවේතු හිෆුමුගේ විස්නුන්තක ඊරානුන් ගෙංගුලේකම අලුමන්න මේ රිපෝට්තක මේ එගෙන එහෙවීම මේ ඒවාහක එබ දෙකව එකම ඊරානු කොෆ්ාන කමෙත්තෝයි මිහාලතු මියදුග දුනිය මිසාලක ගෞමකන් අරා ඒ ගෞමෙක්ගේ මිනිවන්කම් නිගුලාගෙන ඒ ගෞම ස්තිවමාරු කුරණී අවුමෙන්න්න මියදු පෙන්න දුනිය එකකම් කුරාතන් දෙබේක මෑගණක ඒ එබේකි ඒස්තිමාර ඉස්රයිල් දෙවනයකි ඇමරිකා එනුම් මේක එකන් කොෆිය හම ගෑම ඒ දෙවර බොඩු මස්සලක මනේ දුනිය අලිස්දාලක මේ සලාවතී මජලී හා අම මජලී හා එන් ගොස් දුනියක හුරිහා කෝටක ගවම් දාමානය ඊරාණ හම ගෑමස් ඊරාණ දෙකොළ මිහාර අලාපුර දතිකරම ෆියෝලග ඉතුරව සේතක් කමෙක් කුරාන්න යුරපස් තෙදවාන් කිරියා කම බෑර ඊරාන් එමේ තිබෙන ෆුරුසත නොල්ලිප ඊරාණ ගෙල්ලුම දෙවෙන ගොතේ බලම්බෙගේ එහෙවිම කුවේත මේ කුවේතකි මෙවගුතු ඊරාණ හම එම බොඩු නොරක්ක මිසාග ගල්ෆුගේ එහෙන් ගෞතක සුර ඇමරිකා ගස්කරී බේස්තකුන් ඊරාණ එබ හමලත දෙමුන් ගෙන්දේ ඒගේ රද්දුග ඊරාණු අලුමන ෆෙනනි සරහද්දුගේ තන්තන් අද අස්කරි බේස්ත නෝනස් ඇමරිකා සිෆෑන් ගායම තිබේ එහෙන් තන්තන් එබහරි ගල්ෆ්ගේ ගෞතවග ඒ තන්තන අද ඒගේ ඉතුරම් වෙස් ඊරාගු සූරයා තෙරේ ගහුරි තන්තන වෙස් ඊරාණු එබ හමලත දෙමුන්ගෙන් දෙහෙම මේ එම ගාතුග මෙ ගමුගවා ගලු මි දක්කනෙ කුවේතු හිෆුමා ගුලේ ගොතුන් ඊරානු ආක් විස්නුන්තක ගෙංගුලයක මගුමෙන්න්න රිපෝට් බන එනම එකකි කශවර මවල්ලු මත්තකෙන් නො ඊරානු එක කුරඥා කුරාණී එමිහුන්න නුරක්කා ඔතීම එහැවිවා කුවතගේ වර කුඩකොඩ ගම ගේතු ඒ අම බේරුගේ ಬೇರುಗೆ ಎಹಿಯ ಬೇರು ಲಿಬೆ ಅಸ್ಕರಿ ಎಹಿ ಎಸ್ ಅದಿ ಆಬಾದಿಯ ಬಲ ಬೇರು ಮಿ ಹುಂಗಿನಿ ಮಿ ಎಗೊತ ಮಿ ಮಾ ಬಡು ಮಿ ಗೌಮೆಗೆ ಗೊತ ಅವಮಿನ್ನ ಕುಯತು ಮಿ ನಂ ಕಿವಣು ಕಮುಗಾವಿ ಎಸ್ ಎಮ ಬೇರುಗೆ ದೌಲತೆಗೆ ಗೊತ್ತು ಮಿ ಒಂದು ವಿಶಾಖ ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿಯ ಮುಳಿ ಗೌಮ್ ಕಂಟ್ರೋಲ್ ಕೊರನಿ ಈ ಕುಯತುಗೆ ವ್ಯಾಗಸರ ಆದಸ್ ಎಗ್ಗಮ್ ಎಸ್ ಎಹವೇಮ ಮಿ ಮಿಗುತ ಬಲಾಯರುಗ ಈರಾಣು ಕುಯತು ಹಿಫಂ ದಿಮಾ ಕುರ್ಮಕಿ ಕಶಿಗಿಮಾಕ ಮೇ ಈರಾಣು ಮಿಯೋಗತು ಈರಾಣು ಎಮ್ಮೆ ಇಸ್ಕಂದೇ ಕಮಕಿ ಈರಾಣುಗೆ ಮಿನಿಮಮ್ ಕಮ ಎಮ್ಮಿಂಗೆ ಇಸ್ತಿಗುಲ ಎಮ್ಮಿಂಗೆ ಬೋರ್ಡ್ ಹಿಮಾಯಕ್ಕೊರು ಎಮ್ಮೆ ಏಕಂ ಕುರ್ಮಟ್ಟಕ ಈರಾಣು ಮೇಂಗಣಿ ಕೊರಂಜನು ಕೊಮ್ಮೆ ಕಮೆ

මේ අරුබෙන්න ෆාකරේ මිහාර මේ බදල් ක්‍රමුන්දා හැමලා තවග මේ තදිෆලගේ මේ ඊරාන කොන් UAE ගේ විස්ථාකදී හැමලා නුද දැන් මේ UAE මේ ඇමරිකායිම් ඊරාන මිදේ හැමලා තවග UAE ගේ දවරෙන් ඔවිදානතෝ ඒ වාහක වරගෙන ෆරයත්තක දක්ක මිසාලක අරුමන ෆෙනිගින්දී මේ කුරීග මේ ඊරාන දෙකොළ මි කුරි හංගුරාමෑග UAE එබවේ මේ UAE ජෙෂ්ඨතා මේ අමලීගතුම් බෑර ඊරාන හමලාද ඒගේ බදල හිෆුමුගේ රූහෙ ඊරානුගේ තෙරේ බොයි මේ ඊරානුගේ අරුම ඊරාන බලෑරු ඊරානුගේ මේ වෙරිකමුගේ තෙරේග මේ දෙකෆීෆ මිකමුගේ විස්තුත මේ බදල හිෆුමුගේ කන්තත්ත මේ එබ්බෙක් බේනුවනි බදල හිෆම් අනබෙක් බේනුවනි මේ බදල නොහිෆා දූකොල්ල හැම ඒකාල කත්ත විසුණුතක සේ බෝලේ අරුමට ෆැනිගෙන්ද ඊරානු අබුධාවිය මේ ඩුබායිය හමලා දේන් මේගේ ලිස්ටුක ජෙහිකං මේ හාම කොෆේබේ දෙන් ලිස්ටවර දියවකුරේ වේගේ තු මිසාක රද්දු හමලා දේන තන්තනුගේ ලිස්ටත දුවහෙද්දුවක් ඉතුරු කොරම දායරුගේ ඒක තෙරෙ මියයි බීබය සැන්වීම මේ අරුමෙන්න්න මේ මවලුමත් ලිපුණු ගොතුග ඇමරිකාන්වෙස් කොම්බස්සර කහල හිෆෙහෙට්ටුන් තකේ හමලාත දිනුමුග මේ ගෙනෙයි මේ වෝල්ඩ් කොප් ෆුටබෝල මුබාර නිමෙන්ද එම මුබාරයි නිමුණීම ඒ මුබාරක් කුරේදාරු ගම මේ මුබාරත ගුලේ ගතුන් දුනේ වර්ගින ගෞත විෂ්ණුන්ත සුන්නල් දෙත එකම ෆෝකස් එපේ එහෙම වි මොබඩ බෙලෙවුනි ඒක මම මිහාරේ බ මසර දිරාසා කුරා ෆරායත කුන් හම ෆාහ කුරේ වෝල්ඩ් කප් නිව් මාක් ඇමරිකා මේ ස්මිහගුරම් ෆුලා කුරාඩ කම එහෙම වි මියා ගුළුන් හොරි කවේ මේ ෆුලා කුරුමු තෙරෙන් ඊරාන දෙකොළ අගොරාමේ කුරුමා আদি ඊරාන්ගේ එමිහිංගේ හැමලත ෆුලා කරු ෆුලා කරුමුගේ තෙරේ UAE අරුමනේ අපි ගල්ෆ්ගේ ගම්තක මිසක UAE කි නව ඇමරිකාගේ ඇමරිකා එකන්නේ UAE ග ස්ටිමර් ඉස්රායිලගේ සීෆා මිසෙවති UAE ග එමිහිංගේ මේ මාර්කස් තවසේ බොරි আদি මිහර හදමු සෙබගෙන් දෙ මිසක මාර්කස් සීදා මාර්කස් ගේ නමුගන්නේ මෙස් මිහර අම එමිහිං එකකි බේස් තන් හදාගින් UAE තෙරේ ස්ටිමර් සීෆා ඊජ්‍රායිල් සිෆා බති ඇමරිකා ගස්කරි හරකත්තන වර ෆුලාකෝ ගින්දේ දැන් UAE ගේ සරහද බේනු කරේ මේ ඊරාන් හමලා දැන් එහෙමම හමගාම සේ ඊරානුගේ ටාගට් ලිස්ටුගේ තෙරේග මෙහර UAE හිමෙන කුරීග අරුමුන්ට ෆෙනොඩ කුරින් ඊරාන් රද්ද හමලාතකේ දින් ඉරුග UAE වෙ සමලත දින්ත ඩුබායි වෙ මේ එකමක මෙහර මේ ගානක හතරමස් වෙච්ච එකතු හතර මස් මිවි ඊරානුන් එව්ව සමලයි UAE නුදේත ඒක පහම මිහාර අනික ලිස්ට් කුරේ එකම මිවඩි හැමලා දේනවා ඒ දේනි UAE ඒගේ මේ ඊරාන හැමලා දෙන් UAE න් අදා කරා දවර බලා ඒ ඊරාන වර බොඩ එබ ගෞමතක ෆාරල කියා මින්වර්කත්තෝ එමිහුන් ඉන්වෝල් වනි ඊරාන හැමලා දෙ මිසයක කොමකම ගෞමක හැමලන්නේ දැදි හැමලා දේරුග ඒ ගෞමතක ආමර ඊතනක සමලා දෙනි කිනු ඇමරිකා ගස්කරි හර්කත හිංගා තන්තන ආදි අස්කරි බේස්තක ඊරාන් ටාගට් මිකර නැහැ එක්ගතක වෙස් ඒ ගෞමතෝගේ මිනුවන්කම මේ ආරය ගන්න නොත ඒ ගෞමතෝගේ ස්ටිගුලාල ගෙල්ලුමේ දෙක ඊරාන් මසෙක කුරණි කිනු මේ ඊරාන් මේ තකුරාරුක ඒ ගෞමතක මේ අංගම මිදනි ඇමරිකා ඊරාන්ගේ මිනුවන්කම ස්ටිගුලාල ගෙල්ලුම් බාගත ඊරාන් හමලා දෙන් ඒ ගෞමතෝගේ වයගේ සරහද්දු আদি එමිහිං අස්කරි බේස් විස් අස්කරි බේහෙන් හදියස් ඒක වාණක ඒ බේසුම් මිසයිල් උදුස්සලා කවවාණ මේගොම මේ බේඩුම් කරණ ඊරාන දෙකොළ හැම ඊරාන මේ ලාසිම් ය ගානුනි ගොතුන් එමුන්න ඒ වෙන් හග්ගු මේ රද්දු හවලා දෙයි එහෙම මේ ඒ බඩ බෙලවේ ගොතුන් ඊරාණුම් වෙ සමලත ෆ්ලා කුරාන මේ මිසා කවුමෙන්න සූර්යා තෙරේ හැමලා දින් වාහක ඇමරිකාගේ හැම මේ වර්ගද මේ කොමාන්ඩෝ එම්මේ වර්ගද සරහද කොමාන්ඩෝ හොන්නනි සූර්යාගේ එතන හැමලා ඇමරිකාව දොගු කුරේ වාහක ඊරාන වලේ හැමලාග ඇමරිකාගේ එත සිෆෑන මරුව මේ මිහුගේ එත හෙලිකොප්ටර හංගර අංගරාමගේ එම්ම බේණු කරා එතක හතියාර හලා කොල්ල උණුකම එක ඇමරිකාගේ වාහක දොගු කුරේ දෙන් මේ හංගරාමගේ හොන්නන

0: අහාෂේ බුණාන.
1: මෙහතාගේ ප්‍රග්‍රම්ගේ මෙහමානකි ස්ටේට් ෆාර්මසූටිකල් ඇන් මඩිකල් සප්ලයි කෝපරේෂන්ගේ මැනේජෙන් ඩිරෙක්ටර් ඩොක්ටර් ශාහ් මාහිර්. ඩොක්ටර් ශාහ් මාහිර් වා සුවල් කුරවම් බේනුෆුළුවා බේෆුළුන් සුවල් ෆොනොවානී පීඑස්එම් එයා මෙදුරෙකෝ. සුවල් ෆොනොවමුගේ ෆුරසත් බුදදුහගේ හවිරු හතරෙ ජෙහුමාහමය.
0: අහාෂේ බුණාන.
2: මිනිවන්දුවගේ ખાસ ප්‍රෝග්‍රෑම් තෝගේ තෙරෙන්
3: ගඩ මිහර හෙර ති හේ ජානි මෙද කෙවර ખાસ අදෝ හේ නයන නයන වුණා නහරේ ඉන්තිසාරක මේ වෙහෙ වාරේ අපතු සනා කොත් දෙනේ අහර් මේ ෆර්තම් බදල් වේ එහි කැම් දොස්
4: රාෆිල්
3: නයන
2: තක්දීර් එගේ නම මිනිවන්දු අහුගේ මෙන්දුරු එක්කඩි සුමිනිට්ක එංහා සතරස්තයක් සාලිස් නුවේ කිලෝ හාටස් මීඩියම් වේව අදී අටිහනුවෙන් මෙගහට්ස් FM බෑන් හමයිකනි දිවහි රාජ්‍යය ගැටු කියවා කොදින්න කියවමු මෙහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
5: මේම මිහාරති කුදින මැසක කණිවිච්චතු
6: ලබා
5: එහෙම ෆුරතමා යාණියා කියල්දි බන් යාණියා ෆාහගවි එක්කමෙ
6: මිස්තකොන් කොෆාවා හොරිහා අමලගේ හිසාබ බල්ලවාණ දුව එක්ක
2: දිවිහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය
0: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
2: රේඩියෝ මුදර්රිස් මිහාරු YouTube චැනලුම් කොම්මෙ වගතකුස් අඩෝ හාලිවේනි දිවිරාජි ගඩුගේ YouTube චැනල් අවහ සබ්ස්ක්‍රයිබ් කොලවා
7: සබ්බීස් ජුලයි දිවිරාජ්‍යගේ ෆහුරුවරි මිනිවන් දෝස්

0: දිවිහි රාජ්‍ය මිනිවන් ගෞමය ගොතුගාතුම දිවෙහි බස් අදාකුරා දව්
1: මිනිවන් කවුමක හයාාව ෆාල්කුරුම්ග මිනිවන් කමක මුහිමොක
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝහටස් මීඩියම් වේ අටිහනුවමෙක් හටස් එබේ
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉතිසාර කොල්ලවා
0: මිනිවන් උෆා.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝ කෙතරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසින්ගේ ඇදෂොන් හිමායේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කම් මානපුරාගේ

0: මොසසාට පොමස කතා හුස්තක මෙස හස ගොතෙක්ග මේ කොේතුගේ බයිතු සකත් වදතන්තරුන් එවහුරි මේ නිසාමී ගොතුන් මේ මේ රඟල් කුරුමට්ටක එහි දිනුම ෆසේය කුරුමට්ටක මේ ෆගිරු මිස්කිනුගේ බෑගේ තෙරේග එක ගින්තිත මේ නුවත දායිරාතන් හිමනුවාප දැන් මේ මෑගණු බේනුමකි එහි දිනුම ෆසේය කුරුම් එන්නම මේ උසද ෆහකුර විගත මෑගණු මේ හමුවංජයේ දෙශරුතකි එමිහකි එයි උසද ෆහකුර විගතන් ආම්දණීයේ නුලිබේ මිහුන් නොත මුදලේ නෙම් මිහුන් මේ එනගේ අසාසි කංකම් ෆුරි හමනුවා මිහුන් අදි හැම එහෙම එනයන් හරදු කුරුන් ලාසිම එහෙම මිහුවස් නැතුන් නොත එපද කුලදාන කම හුරි මිහක වස් නැතුන් මි මෑගණු ෂරතකි එහෙම මේ ඉල්මරි මිහිමනුවා යතිමු නොත හුවෆෙන් අංහෙන නොත වරිකුෆා වා අංහෙන පහ කුර විගත එකනි වෙරි මෑ නොත බලි මිහුන් මි කොම්මෙ මිහෙග්ගේ කිබෑග මිදෙන්නේ දෙෂරුත් ෆුරි හම් වාංජ හේන මානේකි එනේකි ෆගීරක වාංජ හේන මිස්කීනක වාංජ හේන අදි හැම එහෙම මේ එනය හරදු කුරුන් ලාසිම්වා මිහි වෙසුරගෙන නුවාන මේ එපද කුලදානකම කුරජකම් ගානම සකාතකු නොදවන් දැන් මිහුන්නනේ කොම්මෙ ගින්තියෙක්ග නොත දායිරායෙක්ග හාස ශරොත මිසක යතිමකම් ගවානම එනගේ ශරයගොතු යතිමකම් ගවාංජ හෙන කුරිම දෙන්නේ ශරොත එකක හෝෆෙන් අහිනකම් ගවන මිසක ෆිරිමිහ නියායෙ වාංජ හේනි එකනි වරි මයකම් ගවනම එනගේ කෑවන කුගු උලෙ මිහිකම් ගවගෙන නුවාන ශරු කෑවනේග මතික හුරි මිහිකම් ගවගෙන නුවාන බලි මිහිකම් ගවනම මේ ඩොක්ටර් ලෆා ඔන්න ජේන මිසක එවෙන වයික ෆරුවා කුරුම නුවත දවලතුගේ මේ එහිදේ එනිහෙන් ඉදාරයකුන් එනගේ බරි බයිය මේ ෆරුවා දේවේ මෙම්වර එහිතරකන් දෙවි ෆහුරගෙන නුවාන නුවත එදේ මෙම්වරෙක් බෙලුම ෆහුග දෙන් ඉච්ච දෙන් ජේකම් ගවනම සකහතු දෙවේ මේ මෑගණු ගොතේ ගෙල්මරි මිනුව සමගින් තිතක් බං හිමනුව මිසලක එකශිගම බොහියා වහිකම එකම් ගවනම එපද ෆරැත්තක බොහියා වහිකම් දිනුගේ ඉතුර මාලී තනවස්කන් නෙම්මි හුණ දායිමි ගොතේ තනවස්කන් මේ එනේ දිනු මට්ටකා ඒක කාල හිත වසීරත්ත මේ ෆෝර කොද්දිනු මට්ටකාවෙස් එහි තිරිකම වගිනු මිස්කිනුගේ බෑන් දෙවිදානකමුගේ ඉල්මරින් ෆහග කොරබ
1: මේදගේ ප්‍රෝග්‍රෑම් ගාල්කොන් මේ වාහක දක්කාලනි සකැ බෙහුම می مولو مولما تیوما بیر وڈارنا ونی اشیح زیدی ندنان ادی اشیح موسا مویز شیح می ہے کہ ملکیاتو گا مودلے مثالا کا گین نواتا اہم ویس اگبوڑو اچھیں ہورے اہم نما ویس اے مودلو گے بینو نوہی فے نواتا امیلا ضروری بینو تا فدو مٹکا اے مودا وکالا مجبور وا حالتے گا اے می ہے زکاة تن حق گوانے تو ಮಿಕಮಗಾ ಇಲ್ಮವರಿನ್ ದೆವ್ವ ಫಿಗುಹಿ ಹುಜ್ಜತಕಿ ಕೊಬತು
0: ಅದೆ ಇಲ್ಮರಿನ್ಗೆ ವಾಹಕ ಫುಲುತಕ ಅಳುಮೆಗೆ ನಜರು ಹಿಂಗಾಲ ಇರೋಗ ಇಲ್ಮರಿನ್ ಫಹುಗೆ ಇಲ್ಮರಿನ್ ಸದಿ ಇಹುಗೆ ಇಲ್ಮರಿನ್ ಮಿಸ್ ಮಿಕಮ ಬೆಹೆಗೋತು ಹಮ ವರ ತಫ್ಸೀಲ್ ಕೊ ವಾಹಕ ದಕ್ಕವ ಫಾವೆ ಮ ತಿದೆನ್ನವಿ ಹಾಲತುಗ ಎಫದ ಫರಾತಕಿ ಏಯಿ ಶರವಿ ಹಮತೋಗ ಮತಿನ್ ಜಕನ್ ಹಗ್ಗುವ ಫರಾತಿಕ್ಕಮ ಅಳುಗುನ್ ಮೆನ್ನ ನಿಮಿದಾನ ಮಿಸಾಲಕ ದೀರುಳೇನ ಬೋಹಿಯಾವಕಮೆ ಎಬಹುರಿ ಎನಗೆ ಎನ್ನಮ ಮಿಸ್ ಏನಗೆ ಜರೂರಿ ಏನಿ ಬೇನು ತಫುದ್ದ ಮಿಜೇನಿ ಇಗ್ಗೆ ವಿಕ್ಕಾಲಾಗೆ ಮಿಸಾಲಕ ಮೀ ಏನಗೆ ಮುದಾಹುರಿಕಮ್ ಗಾವಿ ನಮವೆಸ್ ಮಿ ಏನಗೆ ಏನಿಹಿನ್ ಜರೂರಿ ಬೇನುಂತ ಮಿ ಫುದ್ದನ್ ಜೆಹೆನಿ ಎ ಮುದಾ ವಿಕ್ಕಾಲಾಗೆ ನುವತ ಎ ಮುದಾಲಕುಂ ನುವತ ಏನಲಿಬೆ ಆಮ್ದನಿಯಕುಂ ಏನಗೆ ಜರೂರಿ ಬೇನುಂತಕ್ಕೆ ಅಸಾಸಿ ಬೇನುಂತಕ್ಕೆ ನುಫುದೆ ಅದಿ ಮಿಸಾಲಕ ಮಿಹಕು ಇನ್ವೆಸ್ಟ್ ಕೊಫಹುರಿ ಕಮಕ ಏನಮವೆಸ್ ಏಗೆನ್ ಲಿಬೆ ಆಮ್ದನಿಯಕುಂ ನುವತ ಫಾಯದಾಯಕುಂ ಏನಗೆ ಜರೂರಿ ಹುರಿ ಹ ಬೇನುಂತಕ್ಕೆ ನುಫುದೆ ಮಿಫದ ಫರಾಯತ್ತಕ ಮಿ ಮೀ ಏನೆಯ ನುಫುದೇ ಮಿಂವರ ಮೀ ನುಫುದೇ ಮಿಂವರು ಬೆಲುಮ ಫಹುಗ ಎ ಮಿಂವರು ಅಳಮೆನ್ನ ಫುರಿಯಂ ಕೊದ್ದೆ ವಿಧಾನ ಜಕಾತು ಮಿಸಾಲಕ ಅಳಮೆನ್ ಇಲ್ಮರಿಂಗೆ ಬಸ್ಫುಲ್ ತಕ ನಜರ್ ಹಿಂಗಾಲ ಆಯರುಗ ಇಮಾಮ್ ನಾವಿ ರಹಿಮ ಅಲ್ಲಾಹು ಮೇ ಕಲೆಗೆ ಫಾನುಗೆ ಮಜುಮುಗ ವಿದಾಳುವಣಿ ಮೀಹೆಗ್ಗೆ ಕಾನೂನು ಗೊತ್ತು ಮುದಲಗ ಮಿರಿಕಂ ಮಿಲ್ಕುರಿಕಂ ಒಕ್ಕಂ ಗಾವಿ ನಮೈಸ್ ಹಗೀಗಿ ಮಾನಾಗೆ ಎ ಮುದಲುಗೆ ಮಚ್ಚ ಬಾರು ನೆಕ್ಕಂ ಗಾವ ನಮ ಏನೆ ಜಕಾತು ಲಿಬಿದೆವೇನೆ ಏಯ್ ಮುಸ್ಸನಿಕಮುಗ ಹಗೀಗಿ ಸಬಕಿ ನೋತೆ ಏಗೆ ಇಲ್ಲತೆ ಕಿ ಏಯ್ ಮುದಲುಂ ಎಮಿಹಕ ಫಾಯದ ಕುರುಮೆ ಹಮೇಕನಿ ಏಯ್ ಹಿಸಾಬು ಕಿತಾಬು ನೋತ ಲೀಕಿಯುಮು ಫೆನ್ನಂ ಒನ್ನಂ ಎಚ್ಚೆ ಕಮುಗ ವೆಗೆನೆ ನುವಾಣೆ ಇಬ್ನು ತೈಮಿಯ ರಹಿಮಲ್ಲಾಹು ವಿದಾಳುವಣಿ ಶರಿ ಹುಕುಮ್ ತ ಬಿನಾ ವೆಗೆನ್ ವಣಿ ಕಂಕಮುಗ ಹಗೀಕತುಗೆ ಮಚ್ಚಶೆ ಹಮೇಕನಿ ಬೇರು ಫುಶುಂ ಫೆನ್ನಂ ಒನ್ನ ನಂತಹ ಕಣ್ಣೂನೆ ಬೇರು ಫುಶುಂ ಅಳಮೆನ್ನ ಫೆನ್ನಂ ಎಬೈ ಎಮಿಹಗೆಗೆ ಹುಣ್ಣಕಂ ಗೇಯಂ ಎಬಹುರಿ ಏನ ಇನ್ವೆಸ್ಟರ್ಸ್ ಕೊಫ್ಫ ಎಬಹುರಿ ಏನ್ ನಮವೆಸ್ ಗೆ ವಿಕ್ಕಾಲ ಮಿಜೇನೆ ಏನಾಗ ಜರೂರಿ ಏನಿ ಬೇನು ತ ಫುದ್ದು ಮಟ್ಟಕ ಎಮ ಎಹಾಲತುಗ ಏನ ಗೆ ವಿಕ್ಕಾಲ ಕಣ್ಣು ಜೇನೆ ನುಫುದೇ ಕಮುಗವಣಮ ಏನ ಮೀ ಅಬ್ರುವರಿ ದಿರುಳುಮೆ ಹೋಳು ಮಟ್ಟಕ ಬೇನು ಮಾಮಿವರು ಜಕಾತುಂಗಿರ ವಿಧಾನ ಮಿಸಮಾನುಗೆ ಇಲ್ಮರಿಂಗ ತೆರೆ ಇಂಶ ಕರ್ದಾವಿ ಸರಿ ಹಮೆಮ್ಮೆ ಏಹಿನಿ ಮೋಸ ಸಾತಹುಗೆ ಮೀ ಫತುವಾ ಕೊಮೆಟಿ ತಹುಗೆ ನಿಮ್ಮಕಿ ಸೆಕಡಮಿ ತಹುಗೆ ನಿಮ್ಮಕಿ ಸೈ ಮಿಸಮಾನುಗಿನ ಇಲ್ಮರಿ ವಿಧಾಳುವನಿ ಹಮ ದೇವೇನಕಮಂ ಎಫದ ಹಾಲತುಗ ತಿಬಿ ಫರಾಯತ್ತಕ
1: ಜಕಾಯ್ ಹಗ್ಗುಣುವ ಮಿಹಕಂ ಒಳಿಗೆ ಜಕಾಯ್ ದೇವಿಜ್ಜೆ ನಮ

0: කුල්ලිමවලෝ වාහක දෙක්කෝ
1: ේගඩු එගාරැම් භාරිය ස්ටෝඩියෝයෙන් වගතු සබ්බිස් ජුලයි
0: දිවිහරාජ්‍යයගේ මිනිවන්දුවස්

0: දිවි කියවා කොදින්න කියවමුන් එහිය රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: මේ මිහාරති කුදින මැසක නිවිච්චත
2: ලබා
1: එහෙම ෆුරතමා යාණියා කියල්දි බන් යාණියා ෆාහගවි එක්කමෙ
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලගේ හිසාබ බල්ලවාණ දුවා එක්ක
0: දිවිහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය
4: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
0: ಮೆಹರ್ ಗಡಿನ್ ದೇಹಗಡಿ 30 ಮಿನಿಟ್ ಮೇದುವೆ ರಾಜ್ಯಗಾಡು

0: මෙහල්ගඩින් ජයගඩ එකරසෙහි මීතිවෙහි රාජසය ගඩු.
1: Assalamualaikum.
0: දෙවහරජේ ගඩුගේ එන්නේ හල ඔබ තේහොන් තරින වරන් උපාවිර වගත් කළ කයදමු ખ્યાල දීබල මිරේගේ ශයක් මෙබදල කුරි කුඩු වෙන්නු මිරේ මෙබදල කලි ෆිනා
1: ಅದෙ ලෂන් දැන් අලුගොන් මෙන් ખ્યાල දීබල කොම්මෙ හෆ්තයක හෝම දොහ කෙරේ ඒකාර ජහර මිගෙනස් තෙනි දිරියුළුමක දිමාවා කොම්මස් මස්සලක බෙහෙ ගොතම් වාහක දක්කාලා එක අඩු හොන් තරින්ගේ ખ્યાල හොතාලු මත ෆිනා
0: එම මිරේ වෙසම ෆිනා මෙ උම්මීද කුරණි වරක් ගිනේ හොන් තරින්ගේ ખ્યાල ලිබෙන් දානිකම
1: දැන් හයාද බේනුම්වා එහුන් තෙරින් හම ප්‍රග්‍රම්ග බෑවරිවන් වි තින තින හතර සුමහයි සුමහයික ගොඩාලාගෙන් කොම්මෙ බේෆලක වෙස් බෑවරිවෙෆා මේ මිරේගේ මවලෝවා බෙහෙගොතුන් හයාද ෆාල්කුරමගේ ෆුරසත් හම ඔන්නානෙ දැන් මේ වගු තල්ගොනම ලයිව් කොරිය මිගෙන්දනී ටික්ටොක් ලයිව් වෙස් වේගෙන්
0: දැන් ටික්ටොක්ගේ බෑවරිනව සමශෝග බෑවරිවෙ අනේ හයාල්ත හම කොමෙන්ට්ග හිස්සක් වරවෙනෙ දැන් දිරිවුළුම්ග හම ගින තජරිබා තකුන් ගින බේෆලුන් ඛයාලු දෙවානි එහෙම මි ෂෝයකි අඩෝහා බේෆලුනව සමවර හාස ෂෝයක වෙගෙන් දානි
1: දැන් ෆිනා බයි බේෆලුන් එබ දිරියොළුම් ග දිමාවා කංකම බේහෙකොතොන් එකි මිහුන් ගේ හියාල් නොහොදාව සෙබ ඩිසිෂන් නාගා ෆිනා ගේ හියාල් කි කොබතො කින තරංගලි මිහ කවාහක දක්කාලුන් තරංගලි
0: ෆිනා ගබුල නුකරවේ අනේ එවිස් මේ ගේ හියාල් නොහොද ගොතෙන් නිමුම කේ හරංගලු කමෙ ගොතුගේ එයි මීහෙක්ගේ ખ્યાල් හොදෑගෙන් එකම හල්ලෙන් හොදමර ફસે හවන් කනේ මීහක හිස්සක් කොල්ලිම
1: තී තේද ලෂන්ගේ සියාල කී හැමති එහෙම මිරේගේ ખ્યાල් අඩුව හල්ම
2: අහරෙන් කුජ්ජ කරටේ වෙගෙන් උලෙතා දුවස් කොළ වෙච්චේ දෙපරත ආයිලෙන් විස් අහරමගේ කෑවෙන් යකපුල් කෑවෙන් කුරවේ තී අහරෙන් මිහුන්නනි වරන් උඵලු නම විස් ಮಸಲೇಕಿ ರಟ್ಟೇವೆಗೆಂಗುಳೆ ಕುಚ್ಚಾಗೆ ಮಮ್ಮ ಆರ್ಮೆ ಕ್ಯಾವಿನ್ ಕುಗ್ಗೆಂಗುಳೆಂ ಜೆಹೆನಿ ಫಿರಿಹಿಂ ಕುಚ್ಚಾಗೆ ಮಮ್ಮ ಗಾತು ಕಮಂ ಏನ ಮಮ್ಮ ಬುಣಿ ಮಮ್ಮ ಗೇತೆರೆಗೆ ಹುರಿಹಾ ಕಮೆಗವೆಸ್ ಅದೆ ಆಹಾರ ರಟ್ಟೇವೆಗೆಂಗುಳೆ ಫಿರಿಹಿಂ ಕುಚ್ಚಾಗೆ ಹುರಿಹಾ ಕಮಕವೆಸ್ ವರ ನುಫೂಸ್ ಫೋರುವ ಆರ್ಮೆ ನಿಮ್ಮಿ ಕ್ಯಾವಿನ್ ಕುಗ್ಗೆಂ ವಕಿನ್ ದಿರಿಳೆ ಏನಮವೆಸ್ ಮಿಹಾರ್ ಮಿಜೆಹುನಿ ಫಿರಿಮಿಹಾಗೆ ಮಮ್ಮ ಯಾಯಕು ಎಗೇಗ ದಿರಿಳೆ ರಟ್ಟೇವೆಗೆಂ ಉಳೆ ಕುಜ್ಜಾವೆಸ್ ಬೇನುಮಣಿ ವಕಿನ್ ದಿರಿಯುಳೆ ಏಕಮಕು ಎ ವಾಹಕ ಮಮ್ಮ ಕಾತು ಬುನಾಕಂ ಏಕಕವೆಸ್ ನುಕೆರೆ ತೆನ್ ಕೀನ ಹಾತಾನಿ ಮಮ್ಮಯ ಕೂಡೇ ನೀತ ನುಣಿ ವಕಿನ್ ಉಳೆ ಬೇನು ವಾಹಕ ಮಮ್ಮಿಯ ಅಂಗಂ ವೀತ ಹಿಯಾಲ ದೀಪಲ
0: ಕೊಬಲಶನ್ ವರ ಮಿ ಹಾದಿ ಸಾಧಿಮಾಯ ಫುರಿ ಕುಜ್ಜಾಮ ವರ like khayal e bara boda beno
1: bara boda beno fa mehre de mirege mauluwa ki eha derawa eha serious maulu no he mahial den eha undago wane kam ka lashanne no deken ekamas me hama mikan kurimat lage me ole farata para mohemo karnenge ehun terenge hiyale me oti ehun terenge hiyala ka edifa hema huriha befulun sama mikama behegotun hiyale den hama fursat huluwala fa me wane tin tin hatare sumeha sumeha ka gola lage
0: දැන් එහුන් තරින්ගේ ಖ್ಯಾಲක දියුම්ගේ කුරින් ಹಿಂಗ ವರಡಿತ್ ಲವೈಕ ಫಶೋ ಫಶಮಾ

0: දැන් අද රශන් අහරානමේ දෙරියලුමුග කමේ කුරිමතිවගෙන් උලේරු ඉල්හම් දෙකෙනි කියනතෝ මීහෙ බයගෙ හියාල් හෝදුන්තෝ රංකලුවානේ නෝනි අමිල්ලයාහම රංගල විශ්නාලයාගෙන් ගොතෙන්නේ මොන්තෝ රංකලුවාන
1: රට්ටිස ගෙන්නුනේ ගැතිමයි මේක හියාල් හෝදනො මීගෝ
0: එහෙම ඉල්හාම්ගේ හියාල ස්වෙදාන තීහම වර රඟලු හියාලකම වර බේනුන් හිෆිදාන හියාලකම මිහාරු මෙොති ඉල්හාම්ගේ ලවගෙනස්ට හිසාබාද ෆද ෆින
2: කොම් ෆරැත්තක ලව හාස කොල්ලානි
1: ජදෙන්ජරාෂ්ටාපුනද මිගඩිති දෙකු දිනසාදෙන් අඩුවන්ති විහුරයන් මිනසාදෙන් අධ්‍යාස කොල්දන් දත්තෙරා බාලවදත්තේක දෙන් රට්ටිනසාදෙන්
2: එම ෆිනාමෙවස් වර උපාව ජෙල්හම බද්දවීම දෙන් ඉල්හම්ති හිස්සාකුරි ඛයාලා හම වර බඩ ශුකුරියා වරන් උපාව රේකයේද මෙහසබ වකි වෙලාෆ ඉල්හම් ගෙලව ගෙනස්තේන
1: චලයි

ගෙනස්තරී ප්තාගවාහක මිසිල්ස්ලාග මිහාර ස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදයා කුරවාාවාහකේ මේ අප්තාගේ ස්වාහකෝෂයලි මරිය මාත්වා අදනන්.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවෙ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මේ තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්ෆනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: السلام علیکم دنیا کڑی بلدو من ادی اڈوسو من گندا ایم ہا بے فلنا مرحبا دنوا دنیا کڑی کے می پروگرام ائی کو می بدل کو لی اڑگن موسی مطلب دنیا کڑی کے می پروگرام گال میں تی بے فلنا مولو مت کنے سینما ہم جے فامی ونی ایرانا دیکول فوری ہم گرام ائی کن کن نن امریکہ وسنوں گنگولے گنگول می مولو تن اڑگن میں می مولو کے سٹاف سے حصہ کو دے بانی اڑمن گنے لس سائف سائف مرحبا گے تڑگ بے پروگرام می ایرانا امریکہ دے مدو می ہارو می ہنگ مندا گرام بلا لا ایرانو کے حملات اتورا ورگد وے امریکہ ಇತರು ಸಿಫಾಯಂತಕ್ಕೆಸ್ ಮಿಯನಿ ಮರುವ ಮುಂದಾಕಮ ರಿಪೋರ್ಟ್ ತೆಗೆಬೋಣೆ ದೆನ್ ಇರಾನ ದೆಕೊಳ ಫುರಿಹಮ ಹಂಗುರಾಮಯಕ ನುಕುತುಮ ಅಮೆರಿಕಾಗೆ ಡೋನಲ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಡೋನಲ್ಡ್ ಟ್ರಂಪ್ ಇಸ್ನಾಮಂಗೆಂದವಾಕಮ ಮಿಹಾರು ಹಬರ್ತಕುಂ ಎಬ ಅಳುಮೆನ್ನಗಿಗೆಂದೆ ಮಿ ಕಿಹಾವರಿಗೆ ಹಗಿಗತಿತ್ತೋ ಅದಿ ಇರಾನ ದೆಕೊಳ ಫುರಿಹಮ ಹಂಗುರಾಮಯ ಫಶಾಫಿನಮ ಮೀಗ ಅಮೆರಿಕಾಯಂ ಹುರಿ ಹಿರಾಸ್ತಕೆಗೆ ಕುಬಾತು ನೋತ ರಿಸ್ಕು ತಗೆಗೆ ಕುಬಾತು
1: ಅಸ್ಸಲಾಮಲೈಕುಮ್ ಅದೇ ತಿ ಫಾಹಕರಿಗೊತ್ತ ಮೀ ಹಂಗುರಾಮ ಮೀ ತುರ ದೆಫರಾತಮ್ ವಿಸ್ ಫುಳಾಕುರಮ್ ಗೆಂದಾಯರುಗ ಮೀ ಅಗುಮಿನ್ನ ಮೀ ಏಕೇಕಿ ವಸೀಲತ್ತಕ್ಕೂ ಏಕೇಕಿ ಮಸ್ತರ್ತಕ್ಕೂ ಎಬ್ಬ ಮೀ ಎಂಗಿಗಿಂದೆ ಅದಿ ಹಾಮುಕುರಮ್ ಎಬ ಗೆಂದೆ ಮೀ ಹಂಗುರಾಮ ಇತುರ ಫುಳಾಕುರ ಅನ್ನುವತ್ತ ಫುರಿಹಮ ಹಂಗುರಾಮ ಮಿಹಾರು ಮೀ ಕುರಾಕಮಕ್ಕಿ ಮೀ ಅಮೆರಿಕಾ ರೇಗಡು ಇರಾನುಗೆ ರತ್ತಕ ಆಮೇಲಾದನಿ ದಿನೀಮ ಫತಿಮ್ ಫಶಿಗೆ ಈರಾನು ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿ ವೇಸ್ತಕ ಮಿ ಆಮೇಲಾದನಿ ದೆನ್ ಹಿಸಾಬು ಆಮೇಲಾದೀಫ ಹುಟ್ಟಾಲನಿ ಏಕಮಕ್ಕು ಮೀ ಫುರಿಯ ಮಹಂಗುರಾವೆಗೆ ಮಾಡೇಕಿ ಮೀ ಹುಟ್ಟಾನುಲ ಆಮೇಲಾತ ದೇಮ್ ಫೆಶು ಮೀ ಏಕಾಲ ವಿಸ್ನುಂತಕ್ಕೆ ಮೇ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ಗೆ ಗುಳುವಾಕಮ ಅಳುಮಿನ್ನ ಎಬ ಮೌಲುಮಾತ್ಲಿವೆ ವಿಸಾಯಕ ವೈಟ್ ಹೌಸ್ಗೆ ಸಿಚುವೇಶನ್ ರೂಮುಗ ಮೀ ಹಂಗುರಾಮಯಗೆ ಮಿ ಕಮಾಬೆಹೆ ಈಶ್ವರಿನ್ನ ಎಕ್ಕೋ ಮೀ ಬದ್ದಲು ಭಾವಪ ಮಿಕಂ ಕುರವೇಣಿ ಗೊತ್ತಿ ಕೊಬ್ಯಾತ ಹುರಿ ಆಪ್ಷನ್ ತಕ್ಕ ವಾಹಕ ದಕ್ಕಾಫ ಅದಿ ಫೈನಲ್ ಗೊತ್ತೆ ರೈಸ್ ಟ್ರಂಪ್ ನುನಿಮ್ಮ ವಾಕಮ ದೆನ್ ಮೀ ಏಕಮಕ್ಕು ಮೀ ಈಗ ರಿಸ್ಕ್ ತಕ್ಕಿ ಹುರಿಹಾಮೆ ಸೇವಾಹಕ್ಕೆ ಬದಕ್ಕ ಅವು ಮಿನ್ನ ಅಮೆರಿಕಾ ಇರಾನ ದೆಕ್ಕೊಳ ಮೀ ಮಿ ಯಾರಿಗೆ ಕುರಿ ಕೊಳಗ ಮೀ ಕುರಿ ಹಂಗುರಾಮ್ಯಾಗ ಸಾಳಿಸ್ತು ಹಂಗುರಾಮ್ಯಾಗಳು ಮಿನ್ನ ವಕೀಸಾಬ್ ಕೊಂಗ್ ಹೆಂಗಿಗೆಂದಿ ಮೀ ಅಮೆರಿಕಾಗೆ ಹಥಿಯಾರ್ಗೆ ಸ್ಟೋಕ್ ಮದು ಮುಂದಾಕ ಮಿಸಾಯ್ಲಕ್ಕ ಮೀ ಎಮಿಹುಂ ಇರಾನ ಅಳ ಬೊಂಗ್ ಮೀ ಆದಿ ಅಮಯಾಯ್ಕೊ ಮೀ ಬೇಣುಕುರ ಮಿಸೈಲ್ ದೆನ್ ಮಿಹಾರ್ ಮಿಹಾರ್ ಮಿ ದೇಹ ಅವಲಾತ್ ಹೋಗಿ ಎಂಬ ಬೇಣುಕುರ ಡ್ರೋನ್ ವೆಸ್ ಎಂಬಿಮ ಅಮೆರಿಕಾಗೆ ಕುಂಫುನಿತಕ್ಕೂ ಹಥಿಯಾರ ಉಫದ್ದಮ್ಮ ಸಿಕ್ಕೆ ಕುರಾಯರುಗ ಎ ಬೇಣುವ ಅವರ ನೋತ ಆಮೇ ಕಡೆ ಮೀ ಹಂಗುರಾಮೇ ಕಣ್ಣು ದತ್ತು ಅಮೆರಿಕಾ ಮೀ ಹಥಿಯಾರ ಮೀ ಎಮಿ ಹುಂ ಹಥಿಯಾರ ಎಬ ಫೋರ್ ಕೊದ್ದೆ ಮೀ ಇಸ್ತಿಮಾರೆ ದೌಲತ ವೆಸ್ ಎಮಿ ಹುಂ ಸರಹದ್ದು ಗೌರಿ ಗಲ್ಫ್ಗೆ ಗೌಮತ ಗೌರಿ ಎಮಿಂಗೆ ಬೇಸ್ತ ಹೋರಿ ಗೌಮತಕ್ಕ ಎಮಿಂಗ್ ಎಬ ಹಥಿಯಾರ ಫೋರ್ ಕೊದ್ದೆ ಈ ಗೌಮತ ಅಮಿಲ್ಲ ದಿಫಾ ಮಸೈ ಕೊರಂ ವೆಸ್ ಎಬ ಹಥಿಯಾರ ಫೋರ್ ಕೊದ್ದೆ ಎಂಬಿಮ ಅದೇನು ನೋಣಸ್ ದುನಿಯಾಗೆ ಏಕೆ ತಂತಾಗ ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿ ಬೇಸ್ತಂಗೆ ಬುಹುರಿ ಅದಿ ಏ ತಂತರುಗೆ ಸತ್ಯಾರ ಎಬ ಬೇಡು ಎಂಬಿಮ ಮಿ ಹುರಿ ಹಾ ದಿಮಾಯಕ ಬೇಡು ಹಥಿಯಾರು ಎಮಿಂಗ್ ಆತಕೊಂಡೆ ಮೀ ಮೀ ಒಗ್ಗು ತಕ್ಕ ಮಿಸಾಲಕ್ಕೆ ದಿಗುಲಾಗಿಂದ ಹಂಗುರಾಮೆ ಮಾಡಕ್ಕೆ ಮಿಹಾರ್ ಈರಾನ ದಿಕ್ಕೊಳ ಹಮಲಾತಕ್ಕೆ ಫಶಾಫಿಯ ಹಂಗುರಾಮೆ ಫಶಾಫಿಯ ಹಮಗಾಮ ತಜಿರ್ಬಾಕಾರ ವಿದಾಳವಾಗುತ್ತ ಮಾಗಿನ ದುಹಾಕ ಅನ್ನುವಂಥ ದಿಗು ಮುದ್ದತಕ ದೆಮಿಗಿಂದಾವರ ಹಂಗುರಾಮೆ ಕುರವೆ ಹಥಿಯಾರನ್ನೇ ಎಮಿ ಏಯ್ ಮಿಹಾರ ಎಮಿಂಗ್ ಅವ್ರಿಗೆ ಕಂಬೋಡು ಮುಖಿ ಹಂಗುರಾಮ ಫಶಾಫಿ ನಮ ಮೀ ವರ ರೀತಿಕೋ ಅಮೆರಿಕಾ ಬಲಿಗೆ ಹುಟ್ಟಾಲೆಂಜೆ ಹಿಸಾಬ್ ಬಂದಾಗ ಎಂಬಿಮ ಮಿಹಾರು ಏಯ್ ರಿಸ್ಕಕ್ಕೆ ಎಂಬಿಮ ಏಕಮ ಹೆದಿಕಮ ಬನ್ನಿ ಬೋಡ ಅಮೆರಿಕಾಗೆ ರೈಸಕ್ಕೆ ಗೊತ್ತೆ ನುನಿಮಿಗೆ ಅದು ಉಳುವನಿ ಮೀ ಫುರಿಯಮ್ಮ ಹಂಗುರ ಅದೇ ಮಿಹಾರ್ ದೇತಿರಕ್ಕು ಅವೆಲ್ಲ ದೀಪ ದುವಾಲು ಗಡಿ ಹುಟ್ಟಾಲ
0: ದೆನ್ ಬದಲ್ಕುರ ಮುಂದ ಹಮಲಾತ ವಿಭಾಗ ದೆಮ್ಮೆ ಸೈಫಾ ಹಾಕುರ ಭೀಮ ಮಿ ಅಮೆರಿಕಾ ಸಿಫಾಯಿಂಗ್ ಇರಾನದ್ದೆ ಮುಂದ ಹಮಲಾತ ಫುಳಾಕು ಮದನಿ ತಂತನ ದೆನ್ ಮಿಹಾರು ವೆಸ್ ಹಮಲಾತದ್ದೆ ಮುಂದಾಯರು ಇರಾನುಗೆ ದೆಕುನುಗೆ ತೆಲುಗೆ ಸಿನಾತ ವೆಸ್ ಮಿಹಾರು ಹಮಲಾತ ಅಮಾಜ್ ವಿಫಾವಾಕ ಮಿ ಫಾ ಹಾಕುರ ಗಿಂದಣಿ ಹಬರು ತಕುಂ ದೆನ್ ಇರಾನುಗೆ ರದ್ದು ಹಮಲಾತ ವೆಸ್ ವರಬ್ಬುಡ ಮಿಹಾರು ಫುಳಾವಿಗೆ ಗೊಸ್ವಾಕ ಅವಣ ಮಿ ಫೆನಿಗೆ ಬದೆ ಹಾಸಕು ಅಮೆರಿಕಾಗೆ ಎತ್ತ ಸಿಫಾಯಿಂಗ್ ಮರಾಲೆವಿ ಮತಿಂದ ಬೋಟ್ ತಕ ಹೆಲಿಕಾಪ್ಟರ್ ತ ವೆಸ್ ಮಿಹಾರು ಹಲಾಕ್ ಕುರೆ ಫಾವಾಕ ಅಮಠ ದೆನ್ ದೆಮೆ ಸೈಫಾ ಹಾಕುರ ಬಿಹೆಂಗೆ ಹಥಿಯಾರ ಗುದಂತ ತೇಯೋರಕ್ಕ ಕುರಾತಂತ ವೆಸ್ ಇರಾನು ಸುನ್ನಾಫತಿ ಕುರ ಮುಂದಾಕಮ ಅವರುತ ಕುಗೆಬೋಣಿ ಅಮೆರಿಕಾ ಕುರಿಮಂತಿದುಮ ಇರಾನ ಮಿಹಾರು ಮಿಹುರಿ ಗೊಂಜೆ ಹೊಂದಗೆ ಹೈಗತಗು ಕೊಬಾತು ಮಿ ಹಂಗುರ ಫುಳಾ ವೆಜ್ಜೆ ನಮ
1: මේ හගේතු ඉරානුගේ මේ හතියාරුගේ ස්ටොක් එක මේ එවස් බේක සීදා වුණා කන්නේ කිහා හතියාරෙ તો හුරි ඒ කිහා මුද්දතක වේහුන්න හඟුරාම ඇමරිකාය හඟුරාව කුරේ දානත දැන් අලුගණමෙන් ඇමරිකායේ ඉස්රායිල් කියාරු අලුමෙන් මේ ගබු කරින් ජෙන් හගේතකි අස්කරී ගතුන් දුනියේ කම වුණා එම්ම වරුගද බාරු මේ එමිහුන්නකි හතියාරු ගතුන්ගස් මේ නිකුලිය හතියාරු ගතුන්ගස් සම වරුගද බාර එහෙමම මේ ඒ ඒ මිහුන්න දුනියේ සුපර් පවර් එය කුරිමත් ලහඟුරාවක මෙහර මේ තිම්මර පහර මේ අහමලත බදව කරමු විදන මේ එකමක ඊරානු බලිනු එතත් ඊරාන් හව තුහෙ දොහක මේ ෆෙන්නනී හව ඇමරිකාග වච්ච ගද කරමු දාත ඇමරිකාග වච්ච කුරි හොදමු දාත එවෙම ඊරානු මේ දායිම නොත දිගු ලෑගින්ද හඟුරාමේක ඊරානු කුරිවති ලෑෆි නම ඊරානුගේ බාර් හුරි කිහාරකතෝ ඊරානුගේ කොන්ට්‍රෝල් ති කිහාරක තගුමන ෆෙනොනු මෙයාර් ෆෙබ්‍රුවරි අශායසන දො මේ ඇමරිකාය ඉස්රායිලු ඊරාන හවලත දීප මේ දේතරකම් එව බුණේ ඊරානුගේ මේ කඬුගේ සිෆෑම් වෙස් මෙහර නත්තාලි විජ්ජ ඊරානුගේ රාගේ සිෆෑම් වෙස් නත්තාලි විජ්ජ මේ ඒ ඒ මිසක් අවුමෙන ෆෙනු එම්මන්සර් ඊරානුගේ මේ බදර්තෝ ගාලාෆරි මේ මිහුගේ මනවර්ත ඊරානුගේ අනෙහෙම්බනානම කඬුගේ සිෆෑගේ ෆ්ලීටු බේණු කර හොරිහා උලඳෙන් ගෙන් ගානට ඇමරිකාෙන් මොංගලහම එද්දොස්තරේ හොරිහාච සොන්නාපත කර ඒක වෙහෙන නුන්දෙත්තු එමිහුන් ඩිපෙන්ඩ් වන්නේ කි මනවර් එකඤ්ඤ කන්න එමිහුන්ගේ අස්කරියාගේ බොහොරේ ස්පීඩ් කුදි බෝටත අනෙහෙම්බනා ඩිංගීගේ තරේ බොහොරි එමිහුන් කඩුමති මීහක නුලා දුබ්බාගො සමලාදේ මේ චිසබුර එමිමතුගේ බුරි මිහුනා එක්කො ගොස් බඩිජා මේ හමලාදේ චිස් මේ මිසයිල් මේ උදුස්සාලා ඩිංගි කුදි බෝට් තමින් ස්පීඩ් බෝට් ඒ ආදය හිලාෆ් බාර් මිනුදායි එච්ච කොන්ටෝ කොරක් ඇමරිකා ෆසිහත එවි මෙගබණකි මේ ඊරානුගේ කණ්ඩුගේ සිපෑ නැත්තන් නුලවුණු බල්ල මියහරුග කුරීකොළුවා කවු මිදෙන්නේ එකම අදිවෙස් මිහාරු වෙස් මිවගුතු වෙස් ඊරානුගේ මේ කණ්ඩුගේ සිපෑග මේ ෆුරිහම කොන්ට්‍රෝල් මිහුන්ගේ වෙයි මිහුන්ගේ වෑගේ සිපෑන් අලුම්බනේ අදි මිසාක ඊරානු ජෙටුතකුන් ගොස්ස බොංගලා තන්න ෆිරිගෙන් බයි බේහුණු සවාල් කොට කිවේ ඊරානුග නැති හෙයියේ මේ ජෙටුතක හඟුරාම ජෙටුනු ෆ්ලීට් එබ ඉඟෙතක් එකමක එමි ඊරානු එච්චි මේ කරොම අවට්ටේ ගාමුත මතින් උදුස්සය ගොස්සේ මින්ගේ දුෂ්මනුග තන්තන් හැමලා මිදෙන්නේ බලාරගේ රිස්ක වර බොඩු විශාලක උරුදුන් කහ ගාමුත කොහම ඉරාන වෙච්ච බේරුවාර බවට හැමලාද ඒ ඒ එදිමාල මේ දාම් මිදේ නේ මේ මේ මින්ගේ ජටවර මින්ගේ ඒ අස්කරියාගේ මේ වෑගේ ෆ්ලීට් එක බින්ගේ તો එමෙ වකි හාලතකද මීරාන සෙබේණු මේ ගබු කරේ ෆේස් කොග්ගෙන්න මෙමරහලා නිමුනිව දෙ මෙමරහලා ශිතිමන්නම් දාන්නේ දෙන්දාන්නේ මෙමරහලා එවීම ජෙටුත උදුස්සාලන් ජෙහුණීම මගුතු ජෙහුණීම එච්ච සුදුස්සාලාඩ ඉරාන් අස්කරි අංගලි එවේ අලු මෙන්න ඇමරිකායින් ඒ හවලාදී මේ එත දෙහ බඳෙන් හවලාදී ඉන්න මෙස් අලු මෙන්න කරනු ෆෙනේ ඉරානුගේ බාර කුඩවගෙන් දාත ඉරාන් අලු මෙන්න ෆෙනනි මිහර්ස් බල්ලා ඒ දේ රද්ද හමලාත ඇමරිකා මිහර් සලාමන හිසාබ ගොස්සේත සරහද්දු ගොර හුරියා අස්කරි බේස්ත මේ හැම අලුමන මේ ෆෙනනම් සුන්නාපති කුරමුන් දාත මේ ඇමරිකා සිෆෑන්ගේ මේ රස්මී අද දෙකම මරවිකම බුණෆෝනි আদি හතරේ මේ දැන් ජහම්බි මියුන් අද දුවර ගින මේ තිරීහවර ගින එකමක මේ එක එක එහෙම මස්තර්තක බුණා ගතුම් මේ ගාගන්ටක මේ ෆනරොක සිෆෑන් මෙහරු මරොජ් මේ ජහම්බි මියුන් අද සතේකවර ගින එහෙම අස්ලෝ ඇමරිකා මිහාරු අරගොම් ෆෙෂීර් මිවාහ දෙකි දායිමි නොත දිගුලෑගෙන ද හඟුරාම එකක්ද නොකොන්න විස්නීව සිවෑ මරුව අපශේෂ මේ ප්‍රශාන්න හිසාාවක ඇමරිකාගේ රයිසක වෙස් හමගම රයිතුන් අද ඇමරිකා සරකාරුගේ තෙරෙම් ප්‍රශාන්න රයිතුන් ප්‍රශාන්නාන සිෆෑම් මරුව අපශීම කී කී නුවගෙන් තො කොංකම හාසය නුවගෙන් තෝ ඉරාන දෙකොළ හඟුරාම කුරම් මිය එතරගේ සුවල් මියන එහෙම ඇමරිකාගේ රයිස මජුබූරුවේ කොම එක් කොළෙග මි ජස්ස එක්ගොතකි හඟුරාම ඊරාන බලිකොර අනෙකොතකි වාහක දක්කන් ඉරාන සුල්හවෝ මේ දෙමගුව සෙබ ඊරානු මේ හතියාර බලයරුග නැවමෙන්න්න ඇගේනි තජරුබා කාරු නූර ඊරාරුගේ කංකවර ගාතුම් බලා ඊරානුගේ හතියාරුගේ ස්ටොක්හරි වර්ත මින්වරා බෙහේගුතුන් එක පරත්තකුන් දක්කා වාහක. මේවාහකතක බලයරු අරු මෙන්න පෙන්න වති කුරියම ෆස් අහත් හුට්ටානුල හඟුරාම් කුරිස් මදනුවර ඊරානු හතියාර බෝට් එමම. ඒවාහක බයකු දක්කා කොමඥා එකමගේ සිහු වන්න දෙතො දුෂ්මනු එමීම. ඒ ඇස්ලු මීග ෆස් ජෙහුන්තකව සේබාද එමිහු බිරුගන්න කංකන්ත මීගතරේ මූර ඊරානු ඔතිකි දුදේගොතු කන්නු ඊරානු හතියාරුගේ ඊරානුගේ අලුන් මිසාක ඊරානු දෙකුණා ඊර ඉරුමති පලි එක්කො මෙත හුස් ෆරුබද. මේ ෆරුබදතව අඩීග එකම ගබූ කුරණේ එමිහුන්ගේ හතියාරුගේ ෆෙක්ට්‍රී තකාමි හුරිහා තකති හුරි එච්චිද අද මතින් ඇමරිකා මිසා බිංගට තොරුපාව මේ වට්ටාලා මේ අලා මිසයිලක්කුම එච්චි සහසර නොකර මේ විසාලක නිියකලිය සයිට්ත වරම් වරගද සෙකවක ොර වරම් වරුගද එයි මතින් අදි බොමෙන් අලාලයගෙන් හලාක්වාගොතු කරන්න හැමම වරම් උඳගූවාන ඊරාණ ඊරාණු පොරිමතිලා ඉරන් බලිකොර මෙහාලකද.
0: දෙම හගුරාමයගේ තෙරෙක එම වෙස් බොඩම් මි පා කරමනි සරහද හගුරාමයකමික ොඩාවගෙන් දියමුග ඔන්න බිරු දෙ ඊරානුක සිෆයින් එක්ග මගුන් කොේතන් අරන්ගන්නන් ඔේ වාහකයකි මිහරු දෙ මී බයි රිපෝට්තකු හම බොනමුදා වාහක අඩුත ගදවුන් එබද මී ඊරානුන් කොෆ්ා අනෙක් කමෙත්ව නෝනි කුවේතන් අරාපිනම හගිගතුගේ එකහමුගේ බේනුමකිකො බතෝ දෙ ඊරාණ එකන් කුරවිධානකම ගබු කරව.
1: කුවේත් මෙන්න ඊරාන ඉන්වේජ නළුමන පැනිගෙන්දිය ඇමරිකා ඉරාගන් අරාගෙන හඟුරාම කුරේරුගෙස් ඊරානු කුවේතුගේ රයිතුන් හිමායන් හොද එම ගින රයිතු මදෝද ගින රයිතුන් හිමායන් හොද දිය ඊරාන් එවි ඒරුග කුවේත නොරක්කලෙ කුරුමතී වගුතුග ඊරානු එහි වෙදී පැබේ කුවේත මිය දළුමන මි පෙන්නනී මී කුවේතුන් එදෝස් මතින් හඳා නැත්තා ලාපා දුෂ්මනුන්නා ගුලිගෙන් ඊරාන අදෙකොළ හගුරා මොකොන් වුණු ඊරානු බලිකුරුමට්ටක මසකත කුරාත හැවීම මේ ඊරානු කොද්දිින් කන්තත්තව මතින් මේදු හඳන් ඕරිකම කවුමෙන් කරනු පෙන මේ මිසාලක ඊරානු කීවවෙගෙන් හිය කුවේතක කුවේතුග මෙවතී ඇමරිකාග අස්කරි එත බේහෙන් බෙම බේහෙන්න මේ අස්කරි එතන් හරකාත එතා බැහිද සිෆෑග බැතිවී එමිහම එතා තිවේගෙන් කුවේතුගේ බිම කුවේතුගේ වෑග සරහද්දු බේඩුම් කොක්ගෙන් ඊරාන මෙ හමලාද එමෙම ඊරානුගේ මිනිවංකම ස්තිගුලාද හිමය කරමට්ටක ඊරානු අස්කරියගේ කුරම්දා මසෙක්කතුග එමිහුන වරම්බඩු නොරක්කලක එමම ගබූ කරන කුවේත ඒ කුවේතු අකුවේත අරා කුවේතු හිෆමුගේ විස්නුන්තක ඊරානු ගෙංගුලේකම අලුමන්න මේ රිපෝට්තකු මේ එගෙන එහෙවීම මේ ඒවාහක එබ දෙකව එකම ඊරානු කොෆ්ාන කමෙත්තෝයි මිහාලතු මියදුග දුනිය මිසාලක ගෞමකන් අරා ඒ ගෞමෙක්ගේ මිනිවංකං නිගුලාගෙන ඒ ගෞම ස්තිමාරු කුරණී අවුමන්න මියදු පෙන්නව දුනිය එක කුරාතන් දෙබේක මෑගණක එබේකි ස්තිමාර ඉස්රයිල් දෙවනයකි ඇමරිකා එනුම් මේක එකන් කොෆිය හම ගෑම ඒ දෙමර බොඩු මස්සලක මඩේ දුනිය අලිස්දාලක මේ සලාවතී මජලී හා අම මජලී හා එන් ගොස් දුනියක හොරිහා කෝටක ගවම් දාමානේ ඊරාන හම ගෑමස් ඊරාණ දෙකොළ මිහාර අලාපුර දතිකරම ෆියෝලෝග ඉතුරවෙස එතක් කම කුරාන යුරපස් තෙදවාන කිරියා කම බෑර ඊරාන එමේ තිබෙන පුරුසත නොලීප ඊරාණ ගෙල්ලුම දෙවෙන ගොතේ බලම් එහෙමම කුවේත මේ කුවේතකි මෙවගුතු ඊරාණ හම එම බොඩු නොරක් කමිසාග ගල්ෆුගේ එහෙන් ගෞතක සුරේ ඇමරිකා ගස්කරී බේස්තකුන් ඊරාන එබ හමලත දෙමුන් ගෙන්දේ ඒගේ රද්දුගේ ඊරාන අලුමන මි පෙනනි සරහද්දුගේ තන්තන් අදි අස්කරි බේස්ත නෝනස් ඇමරිකා සිෆෑන් ගායම තිබේ එහෙන් තන්තන් එබහරි ගල්ෆ්ගේ ගෞතවග ඒතන්තන අදි ඒගේ ඉතුරවෙ සීරාග සූරයා තෙරේ ගහුරි තන්තන වෙස් ඊරාන එබ හමලත දෙමුන්ගෙන් දෙහෙම මේ එම ගාතුග මෙ ගමු ගවා කරු මිදක්කනෙ කුවේත් කුවේතු හිෆුමා ගුලේ ගොතුන් ඊරානු ආක් විස්නුන්තක ගෙංගුලයක මළගුමෙන්න්න රිපෝට් තබන එහෙනම සැයිකි කශවර මවල්ලු මාතකෙන්න්න ඊරානු එකන් කුරඥා කුරාණී එමිහුන්න නුරක්කා ඔතීම එහැමිවා කුවතගේ වර කුඩ කොඩ ගව ගේතු ඒ අම බේරුගේ ಬೇರುಗೆ ಎಹಿ ಬೇರುಲ್ಲಿ ಬೇ ಅಸ್ಕರಿ ಎಹಿ ಎಸ್ ಅದಿ ಆಬಾದಿಯ ಬಲ ಬೇರು ಮೀ ಗಿನಿ ಮೀ ಎಗೊತ ಮೀ ಮಾ ಬಡು ಮೀ ಗೌಮೆಗೆ ಗೊತ್ತ ಅವಮೆನ್ನ ಕುವೆತು ಮೀ ನಂ ಕಿವಳು ಕಮ್ಗಾವಿ ಎಸ್ ಎಮ ಬೇರುಗೆ ದೌಲತ್ತಿಗೆ ಗೊತ್ತು ಮೀನಲ್ಲಿ ವಿಶಾಖ ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿಯ ಮುಳಿ ಗೌಮ್ ಕಂಟ್ರೋಲ್ ಕೊರಲಿ ಈ ಕುವೆತುಗೆ ವ್ಯಾಗಸರ ಆದಸ್ ಎಗ್ಗ ಬಸ್ ಎಹವೇಮ ಮೀ ಮಿಗುತ ಬಲಾಯರುಗ ಈರಾಣು ಕುವೆತು ಹಿಫಂ ದಿಮಾ ಕುರ್ಮಕಿ ಕಸಿ ದಿಮಾಕ ಮೈ ಈರಾಣು ಮಿಯೋಗತ ಈರಾಣು ಮೈ ಇಸ್ಕದ್ದೇ ಕಮಕಿ ಈರಾಣುಗೆ ಮಿನಿಮಮ್ ಕಮ ಎಮಿಹಂಗೆ ಇಸ್ತಿಗುಲ ಎಮಿಹಂಗೆ ಬೋರ್ಡ್ ಹಿಮಾಯ ಕೊರ ಎಮಿ ಏಕಂ ಕುರ್ಮಟ್ಟಕ ಈರಾಣು ಮಿಯಂಗನಿ ಕೊರಂಜನು ಕೊಮ್ಮೆ ಕಮ ಅದು ಏಕಮಟ್ಟಕ ವಾಂಚೆ ಕೊಮ್ಮೆ ಗುರುಬಾಣಿ ತಿಮನೆ ವಾಣ
0: ನೆನ್ ಅಳುವೆನ್ನ ಮಿ ಕಂಕಮುಗೆ ತೆರೆಗ ದೆ ಮಿ ನಿಮಿಗೆಂದಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ನಿಮಾಯಕ ಮಿ ಈರಾನು ಇಜರತಕ್ಕೆ ದೀಪೈಬವೆ ಅಮಲಿ ಸಿಫತಕ್ಕೆ ಗೆನ್ನಾಣೆ ಕಮ ಮಿ ಕಮುಗೆ ತೆರೆಗ ಏ ಈರಾನು ಮದನಿ ತಂತನ ಇತುರು ಹಮಲಾತಕ್ಕೆ ದೀಫಿ ನಮ ಯು ಎ ಅದಿ ಅಬುಧಾಬಿಯ ಹಮಲಾ ದೇಣೆ ಕಮ ಮಿ ಬುಣ ಇಂಜಾರು ದೀಪೈಬವೆ ಈರಾನು ಇಂಜಾರು ದೀಫ ವಣಿಕೋ ಅಮೆರಿಕಾ ಸಿಫೈ ಮಿಹಾರು ಮಿವಣಿ ಈರಾನು ಹದಮಂದಿಯ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಇಂಜಿನು ಗೆಯಕ ಹಮಲಾ ಎದ್ ದೀಫ ದೆನ್ ಮಿಹಾರು ಮಿಹಿಗ ಮುಂದಾ ಕುರಿಮತಿ ದುಮುಗ ಯು ಎ ಅದಿ ಅಬುಧಾಬಿಯ ಹಮಲಾ ಅದಿ ಮಿಹಾತನ ದೀಫ ನೋವಾಯರು ಮೀಗ ದೆಂವೆದಾಣೆ ಗೊತ್ತೆ ಹಮ ಗಿನ ಬಯಕು ಬಸವಾಕುರೆ ಕಿನ ತೊಫಾಕುರೆ
1: ಮೀ ಅವಬಣ್ಣ ಫಾಕುರೆ ಮಿಹಾರು ಮಿ ಮಿಹಾರು ಮಿ ಬದಲ ಕ್ರಮದ ಹಮಲಾ ತೌಗ ಮೀ ದದಿ ಫುಳಗೆ ಮೀ ಈರಾನು ಕೊಂ ಯು ಎ ಗೆ ವ್ಯವಸ್ಥಾಕಾದಿ ಹಮಲಾ ದೆನ್ ಮೀ ಯು ಎ ಇಂಗ್ ಮೀ ಅಮೆರಿಕಾಂ ಈರಾನಂ ಇದೇ ಹಮಲಾತೋ ಯು ಎ ಇಗೆ ದೌರ್ಯಂ ಒವಿದಾಣತೋ ಏವಾಹಕ ವರಗಿನ ಫರಾತಕೊಂದ ಕಮಿಸಾಲಕ ಅವಮಣ ಫೆರಿಗಿಂದಿ ಮೀಗೆ ಕುರೀಗ ಮೀ ಈರಾನ ದೆಕ್ಕೊಳ ಮೀ ಕುರಿ ಹಂಗುರಾಮ್ಯಾಗ ಯು ಎ ಎಬವೆ ಮೀ ಯು ಎಗೆ ಜೆಷ್ಟುತ ಮೀ ಅಮಲೀಗ ತುಂಬ ಈರಾನ್ ಹಮಲಾದೆ ಏಗೆ ಬದಲು ಹಿಫುಮುಗೆ ರೂಹೆಗೆ ಈರಾನ್ಗೆ ತೆರೆಗೆ ಬೋಯ್ ಮೀ ಈರಾನ್ಗೆ ಅವೊಮ್ಮೆ ಈರಾನ್ ಬಲ್ಲಾಯರು ಈರಾನ್ಗೆ ಮೀ ಮೀ ವೆರಿಕಮುಗೆ ತೆರೆಗ ಮೀ ಇವತ್ತು ದೇಕಫೀಫ ಮಿಕಮುಗೆ ವಿಸ್ತೃತ ಮೀ ಮೀ ಬದಲ ಹಿಫಮ್ಗೆ ಕಂತತ್ವ ಮೀ ಎಬ್ಬೇಕು ಬೇಡುವಣಿ ಬದಲ ಹಿಫಂ ಅಣಬೇಕು ಬೇಡುವಣಿ ಮೀ ಬದಲ ನುಹಿಫ ದೂಕೊಲ್ಲ ಹೆಮೀಮ ಏಕಾಲ ಕಂತ ವಿಸ್ತೃತಕ್ಕೆ ಸೆ ಬೋಳೆ ಅವಮ್ಮ ಫೆನಿಗೆಂದೆ ಈರಾನ್ ಅಬುಧಾಬಿಯ ಮೀ ದುಬಾಯಿಯ ಹಮಲಾ ದೇನ್ ಮೀ ಮಿಂಗೆ ಲಿಸ್ಟುಗೆ ಜೆಹಿಕಂ ಮೀ ಹಾಮ ಕೊಫೆ ದೇನ್ ಲಿಸ್ಟ್ ವರ ದೀವುಕುರೆ ಹೇಗೆ ತು ವಿಶಾಖ ರದ್ದು ಹಮಲಾ ದೇಣೆ ತಂತನುಗೆ ಲಿಸ್ಟ್ ತ ದುಹೆ ದುಹಕ ಇತರು ಕೊರ ಮುಂದಾಯರುಗೆ ಹೇಗೆ ತೆರೆ ಮೀ ಐದು ಇವೇ ಸೆಂಬಿಮ ಮೀ ಅಳುಮಣ್ಣ ಮೀ ಮಾಲೂಮಾತ್ ಲಿಬುಣ ಗೊತ್ತುಗ ಅಮೆರಿಕಾ ಎಂ ಎಸ್ ಕೊಂಬೆ ಸೇರ ಕಹಲ ಹಿಫೆಟ್ಟು ಅಂತಕ್ಕೆ ಹಮ ರದ್ ಹಮಲಾತ ದಿನುಮುಗ ಮೀ ಗೆನೈ ಮೀ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೀ ಫುಟ್ಬಾಲ್ ಮುಬಾರ ನಿಮೆನ್ ಮೀ ಮುಬಾರ ನಿಮುಣಿಮ ಎ ಮುಬಾರ ಕುರಿಯದ್ದಾರು ಗಮ ಮೀ ಮುಬಾರ ತಗೊಳೇ ಗೊತ್ತೊಂದು ವರ್ಗಿನ ಗೌತ ವಿಷ್ಣು ಅಂತ ಸುಣ್ಣದೆ ಕಮ ಫೋಕಸ್ ಹೆಮ್ಮಿ ಮೊಬಡ ಬೆಲೆವಣಿ ಏಕಮ ಮಿಹಾರ ಎಬ ಮಸರ ದಿರಾಸ ಕುರ ಫರಾತಕ್ಕು ಹಮ ಫಾಹ ಕುರೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ ನ್ಯೂಮಾ ಅಮೆರಿಕಾ ಎಮ್ ಎಸ್ ಮಿ ಹಂಗುರ ಫುಳಾ ಕುರಾಡ ಕಮ ಹೆಮ್ಮಿಮ ಮಿಯಾ ಗುಳು ಹುರಿ ಕವೆ ಮೀ ಮೀ ಫುಳಾ ಕುರ್ಮು ತೆರೆ ಈರಾನ ದೆಕೊಳ ಹಂಗುರಾಮೆ ಕುರುಮ ಅದಿ ಈರಾನ್ ಸಂ ಎಮಿ ಹಿಂಗೆ ಹಮಲಾತ ಫುಳಾ ಕೊರು ಫುಳಾ ಕೊರ್ಮಗೆ ತೆರೆ ಯು ಎ ಅವಮಿಂಡೆ ಮಿ ಗಲ್ಫ್ಗೆ ಗೌಮ್ತಗ ಮಿಸಾಕೆ ಯು ಎಕ್ಕಿ ನಮ್ಮ ಅಮೆರಿಕಾಗೆ ಅಮೆರಿಕಾ ಯಾಕಂಜ್ ಯು ಎ ಈಗ ಸ್ಟಿಮಾರ್ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ಸಿಫಾಮೆ ಸೇಬತ್ತಿ ಯು ಎಗ ಎಮಿ ಹುಂಗೆ ಮೀ ಮರ್ಕಸ್ ತೇಬೋರಿ ಅದು ಮಿಹಾರ ಹದಮೂ ಸೇಬಗೆಂದೆ ಮಿಸಾಕ ಮರ್ಕಸ್ ಸೀದಾ ಮರ್ಕಸ್ ಎಗ್ಗೆ ನಮಗ ನೆನ್ನಮ್ಮ ಮಿಹಾರ ಅಮ್ಮ ಎಮಿ ಹುಂಗೆ ಕೀಕಿ ಬೇಸ್ ತಂಗ್ ಹದಾಗಿ ಯು ಎ ತೆರೆಗೆ ಸ್ಟಿಮಾರಿ ಸಿಫಾಮ್ ಸೆ ಇಸ್ರಾಯೇಲ್ ಸಿಫಾಯಿ ಅಮೆರಿಕಾ ಅಸ್ಕರಿ ಹರಕಾಯ್ ತನ್ನು ವರ ಫುಳಾಕೋಗಿದ್ದೆ ದೆಂಗ್ ಯು ಎಗೆ ಸರಹದೆಬ್ಬ ಬೇಣುಕುರೆ ಮೀ ಈರಾನ್ ಹಮಲಾ ದೆಂಗ್ ಹೆಮೇಮ ಹಮಗಾಮ ಸೆ ಈರಾನ್ಗೆ ಟಾರ್ಗೆಟ್ ಲಿಸ್ಟುಗೆ ತೆರೆಗ ಮಿಹಾರ ಯು ಎ ಹಿಮೇನು ಕುರಿಗ ಅಳುಮಂಡ ಫೆರಡು ಕುರಿಂಗ್ ಈರಾನು ರದ್ದು ಹಮಲಾತಕ್ಕೆ ದಿಂಗಿರುವ ಯು